නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: රස ගුණ පිරිකෑම.
1: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
2: Supreme Lifestyle with Manisha. සතිය දවස් 5:00 PM උදේ 10:00 AM.

0: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
1: මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
0: ඉවරයි අද.
2: අහ, කවද දැක්ක හීනේ?
3: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
2: හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
4: සිංදු කැෆේ විත් නිමේෂා සුප්‍රීම් රේඩියෝ.

0: අම්මගේ රත්තරන් අම්මට ගොඩාක් ආදරෙයි.
1: 89.1 සුප්‍රීම් රේඩියෝ. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
2: අහලා තියෙනවද රටයක්කු ගැන?
3: රටයක්කු ගැන රටයක්කු ගැනත් අහලා තියෙනවා. ලංකාවයක්කු ගැනත් අහලා තියෙනවා. යක්ක විමානකන ජීවත් වෙන්නේ තින්නේ.
2: මේක මේ ඇත්ත රටයක්කු ගැන කතා කරන්නේ චාමර.
3: ශාන්ති කර්ම ගැන කියන්නේ රටයක්කුම ගැන.
2: රටයක්කු මෙහෙම නැත්තම් රිද්දියාගේ කියන්නේ දරුදොළ උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක් චාමර. දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රටයක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවැත්වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
4: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් මම තුන් උගලට වරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahana.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
6: 89.1, 89.3 Supreme Radio.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපර් සත්තර්මාපී වන්දනා ඇසල පොහෝදා ධර්මදේශනය දේශකයාණන් වහන්සේ පන්නිපිටිය දෙපානම සිරි දම්මින්ද විහාරවාසේ පෝච්ච ධර්

ධම්මා අසස්සතා විපරිණාම ධම්මාති ති වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මස්කන්ධයෙන් කොටසක් අද දවසේදී ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. තුන් ලොවක් සනසා වදාළ අපේ බුදු පියාණන් වහන්සේ ඔබගේ අපගේ ජීවන චක්‍රය සංසාරයේ සුවපත් කර ගැනීම පිණිස දේශනා කරන්නට යෙදුණු බණපදයක් අද දවසේදී ඔයත්ෝ ශ්‍රවණය කරන්න. ධර්මය කියන්නෙම අපේ ජීවිතයේ සැනසුමක්. සංසාරය සනසව ගන්න සසර සැනසුම ජීවිතයට ලංකරගන්න තිබෙන ප්‍රධානම මාර්ගය තමයි ධර්මය කියල කියන්න. දහමෙන් පෝෂණය වෙච්ච ජීවිතය බොහොම ලස්සනයි. ලස්සන ජීවිතයක් ගත කරන්න අපිට භෞතික වස්තු තියෙනව වගේම අපේ ජීවිතයේ මානසික සුවයත් කායික සුවයත් වැදගත් වෙනවා. සංසාරයේ සුවය සැනසුම හොයන අපිට ජීවිතයේ වටිනාකම ගැනත් අවබෝධයක් ඇතිව ඊට අනුගත වෙන්නට ඕන. අනුගත වීම තුල තියෙන්නේ ජීවිතයේ වටිනාකම හොඳින් දැනගන්නවා කියන එක. බුදුහාමුදුරෝ ඔබට මට උගන්වපු ප්‍රධාන කාරණාවක් ගැනයි අද අපි සාකච්ඡා කරන්නේ ධර්මයේ. ඒක ඔබ නිතර දෙවේලේ අහලා තියෙන එකක්. අහපු දෙයක්, දැනුණු දෙයක්, ඒකට පාත්‍ර වෙච්ච කෙනෙක් මේ සංසාරයේ ඔබ අපි හැමෝම මේ කියන ලෝක ධර්මතා 8ක් තියෙනවා. මේ ධර්මතා 8 ගැන ඔබ නිතර අහලා තියෙනවා. මේ දේශනාව තුලිනුත් තවත් අලුත් කාරණා කිහිපයක් ජීවිතයට එකතු කරගන්න. බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ අංගුත්තර නිකායේ තියෙන මෙත්ත වග්ගයේ කියලා කොටසක්. ඒකේ තියෙන ලෝක ධම්ම කියලා සූත්‍රයක්. ලෝක ධර්මතාවයක් තියෙන කාරණා 8ක් ගැන උගන්වන ඔබ වචනින් කිව්වම දන්න අටලෝ දහම කියන වචනේ. අටලෝ දහම අපේ ජීවිතයට ගොඩාක් වැදගත් පින්වත්නි. ඔබත් මාත් මේ ගෙවන සංසාරය තුල මේ කියන කරුණු අට තුල තමයි හොඳ හෝ නරක, අඩු හෝ වැඩි වශයෙන් අපේ ජීවිතවලට ලැබෙන්නේ. ලාභේ තියෙන, අලාභේ තියෙන, යස අයස පිළිබඳව, දුක සැප පිළිබඳව, නින්දා ප්‍රශංසා පිළිබඳව ඔබ ජීවිතයේ නිරන්තරයෙන් අත් විඳලා තියෙනවා මේ කාරණා අට පිළිබඳව. ඒකෙදි අපේ ජීවිතයට මේ කාරණාට තවත් එකක් ලං කරගන්න. ජීවිතේ වටිනාකම තියෙන්නේ මේ කියන ලෝක ධර්මතා අපි අධ්‍යයනය කිරීම තුළයි. ලාභේ කියන්නේ, අලාභේ කියන්නේ හොඳ හෝ නරක කියන එක වශයෙන් අල්ලා ගන්නවට වඩා මොනවද ලාභේ කියන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕන. අපි එකිනෙක කාරණා මෙනෙහි කරලා බලමු. පළවෙනි කාරණා විදිහට ලාභ, අලාභ කියලා වචන දෙකක් තියෙනවා. ලාභයට සතුටු වෙන්නත්, අලාභයේදී දුක් වෙන්නත් තමයි අපේ සමාජයේ හුරු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධම්ම සූත්‍රයේදී අපිට උගන්වන්නේ ලාභයේදී සතුටු වෙනවා වගේම අලාභයේදී දුක් නොවි ඉන්න පුළුවන් පුද්ගලයා තමයි මේ සංසාරයේ දිනාගන්න මගක් පාදගන්න කෙනා බවට පත් වෙන්නේ. ලාභේදී සතුටත්, අලාභේදී දුකත් කියන්නේ දෙකක්. ඒ දෙක අපේ ජීවිතේ අපිට අත්විඳින්න ලැබෙන එකක්. ඒ නිසා ධර්මය දන්නා මිනිස්සු නිරන්තරයෙන්ම කල්පනා කරනවා ලාභ වෙන තැන ලබන තෘප්තියත්, අලාභේදී ලබන අතෘප්තියත්, මේ කාරණා දෙකම විඳ දරා ගන්න පුළුවන් ක්‍රමවේදයක් දැනගන්නවා ඒ ධර්මයෙන් විතරයි. ධර්මය දන්නා මිනිස්සු නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයට එකතු කරගත්තේ මේ කාරණා දෙකේ සමබරතාවයයි.
පින්වත්නි, ලාභ කියන කතාව ගැන අපි කතා කරනකොට ඔබත් හැම වෙලාවෙම මොනවා හෝ දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නේ ලාභයක්. ඔබ රැකියාවක් කරනවා නම් ඒකෙන්, ව්‍යාපාරයක් කරනවා නම් ඒකෙන්, මේ හැම දෙයකින්ම ඔබ බලාපොරොත්තු වෙන්නේ භෞතික වශයෙන් ලාභයක්. ධර්මයෙන් ලබන ලාභේ මිල කරන්න බෑ. දහම් ලාභේ කියන්නේ ජීවිතයට ලැබුණු මහා ලාභයක්. ඒ ලාභේ පේන්නේ, ඒ ලාභයෙන් අපිට ලැබිච්ච ප්‍රයෝජනේ තමයි මෙලව සුවපත් කරනවා, පරලොව සුවපත් කරනවා. දෙලවම සුවපත් කරන්න පුළුවන් එකම ලාභය දහම් ලාභය. එතකොට භෞතිකව ඔබ මිල මුදල් වලින් ලාභ ලබනවා. ඒක තමන්ගේ ලෞකික ජීවිතයේ සුන්දරත්වයේ අත්විඳින්න යෝග්‍ය දෙයක් මිසක්, ඒ ලැබපු ලාභයෙන් තමන්ගේ පරලෝගාමී ජීවිතයට සුගතියක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය මහා ධන සිටුවරේ, මේ සිටුවරයාගේ පුත්‍රයා තමන් ඉගෙන ගන්න කාලයේදී හරියට ඉගෙන ගත්තේ නැහැ. ඒ අම්මලා තාත්තලා වුණත් ඒ දරුවට ඉගෙන්නුවේ නැහැ. සල්ලි තියෙන නිසා, 80 කෝටියක් ධනෙ තියෙන නිසා තමන්ගේ පුතාට මානසිකව පීඩාවක් විඳින්නවත්, ඉගෙන ගන්නකොටවත් පීඩාවක් දැනේ කියලා හිතිච්ච නිසා ඒ අම්මලා මොකද කළේ? මේ දරුවට සංගීතයේ විතරක් ඉගෙන, සල්ලි ගොඩාක් තියෙන නිසා. සංගීතයේ කියන්නේ දුකක් නෙවෙයි, දුකේදී සතුටේදීත් අපි අත්විඳින දෙයක් තමයි සංගීතය කියලා කියන්නේ. ඒ නිසා මහා ධන සිටු පුත්‍රයාට ඉගැන්නුවේ සංගීතයේ විතරයි. දැනුමක් දුන්නේ නැහැ පොතපතේ හෝ සමාජයේ පිළිබඳ. කාලයක් යනකොට මේ පුත්‍රයාට විවාහයක් සූදානම් කළා. ඔහුට සූදානම් කරපු කුමාරිකාවත් සිටු දියණියා, ඇයත් ඒ වගේම තමයි 80 කෝටියක් ධනෙ තියෙන නිසා ඇයටත් ඒ අම්මා තාත්තලා සංගීතයේ විතරයි ඉගැන්නුවේ. ඒ නිසා මේ පුත්‍රයාට ඒ දියණිය ගැළපෙන බව දෙපාර්ශ්වයේම අම්මා තාත්තලා සාකච්ඡා කරගෙන මේ ධන පුත්‍රයාට ඒ දියණිය විවාහ කරලා දුන්නා. දැන් දෙන්නාගේම වස්තු එකතු කරලා බැලුවොත් 160ක් තියෙනවා. කහවණු 160ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. ජීවිතේ 80 කෝටියක් ධනී තිබුණු පුත්‍රයෙකුත් 80 කෝටියක් ධනී තිබ්බ දියණියකුත් එකතු වෙලා කෝටි 160ක ධනස්කන්ධයකට හිමිකම් කියපු යුවලක් විදිහට කල් ගෙව්වා. කාලයගේ ඇවෑමෙන් මේ සිටු පුත්‍රයා බීමතට හුරු වෙලා, විනෝදෙට බර වෙලා තමන්ගේ 80 සම්පූර්ණ ඉවර කරගත්තා. එතනින් නොනැවතුණු මේ සිටු පුත්‍රයා තමන්ගේ නෝනට හම්බ වුණු, බිරිඳට හම්බ වුණු බූදලේ එතන තිබුණු 80ක් කෝටියක් ධනිය මේ මත්ද්‍රව්‍යමත් පැන් වෙනුවෙන්, විනෝදේ වෙනුවෙන් වියදම් කළා. අවසානයේ තමන්ගේ හිටපු මාලිගාව පවා විකුණලා තමන්ට පාරට බහින්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දවසක් පිඬුසිඟා වඩිනකොට දැක්කා හිඟා කන යුවලක් පොල් කට්ටක් අතේ තියාගෙන කෑග ගහ කෑම ඉල්ලනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පෙන්නව, මහණෙනි, මේ අද පොල් කට්ටක් අල්ල අතේ තියාගෙන කෑම ඉල්ල ඉල්ල දඟලන්නේ වෙන කවුරුත් නෙවෙයි, මේ භවයේම මීට වසර ගණනකට පෙර මේ යුවල 80 කෝටියකට ධනෙ හිමිකම් කියපු ඒ අංශවලින් යුවලක්. එහෙම විවාහ වෙලා ලාභයක් ලැබපු යුවලක්. අවසානයේදී තමන් සතුව තිබුණු සියලුම ධනස්කන්ධය මද්ද්‍රව්‍යයට යට වෙලා සියල්ල විනාශ වෙලා ගිහිල්ලා අද හිඟන්න දෙන්නෙක් වගේ මේ පාරක් පාරක් ගානේ යාචකා කරනවා. ජීවිතේ හැටි, ලාභ ලබනකොට ලාභයේ ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳව තමන්ට අත්විඳ ගන්න බැරි වුණා. තමන්ට විශාල ධනයක් තිබුණා, ලාභයක් ලැබුණා. ඒ ලැබිච්ච ලාභය ක්‍රමානුකූලව කළමනාකරණය කරගන්න මේ දෙන්නටම බැරි වුණා. විශේෂයෙන් ස්වාමි පුත්‍රයාට බැරි වුණා. ඒ නිසා සියලු දෙනාට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතේ දුක කියන එක අත්විඳින්න. එන ලාභය ලැබෙන වෙලාවේදී සතුට වුණා.

ලාභයේ විතරක්ම බලාපොරොත්තුෙන් ඉන්න අයට අවසානයේදී දුක අලාභයේ කියන එක සෙනිකව ඇති වෙන. එහෙම ඇති වුණාට පස්සේ අලාභයට පාත්‍ර වෙච්ච කෙනා අනන්ත දුක් විඳිනවා. ලාභේ ලබන්න ලබන්න තෘප්තිමත් වෙනවා. අලාභේ ඇති වෙන්න දුකටපත් වෙනවා. ශෝක වෙනවා. ඒ නිසා ජීවිතය ගැන හිතන්න හැමදාම එක වගේ තියෙන එකක් නෙවෙයි. එනිසා බුදුහාමුදුරුව පෙන්නනවා ලාභේදී සතුටු වෙන්න. නොලැබෙන වෙලාවේදී දුකටපත් වෙන්න එපා. ධර්මානුකූලව මේ ජීවිතයේ දිහා දකින්න. ඒ නිසා මේ සිටු පුත්‍ර යුවලට සිද්ධ වුණා අන්ත අසරණ තැනට පාත්‍ර වෙන්න. ඒ වගේම තමයි පින්වත්නි බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු වේරංජ කියන බමුණා බුදුහාමුදුරන්ට වස්ස ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේට වස්ස ආරාධනා කරලා වේරංජ නදියට ගිහිල්ලා මේ ඔක්කොම එකතු වෙලා බුදුහාමුදුරන්ට සැලකිලි සම්මාන සිද්ධ කළා. කාලයක් යනකොට බුදුහාමුදුරු වස් කාලයේ තුල ලාභ සත්කාර ගොඩාක් ලැබුණා. ඒ අතරේ අලාභ සත්කාරත් ලැබුණා. හරියට වතුර ටිකක් බොණ්ඩනේ. හරියට දාන ටිකක් ලැබුණේ නේ. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරු කොත්තනකදිවත් ශෝක වුණේ නේ. මට රජවරු ගෙනල්ල රාජ භෝජන පූජ කළා. මං ඒ ලැබුණු ලාභයෙන් මං තෘප්තිමත් උනේත් නෑ. මම අද මේ වේරංජාවට ඇවිල්ලා මේ බමුණාගේ වස්ස ආරාධනාව පිළි අරගෙන මට හරියට බොණ්ඩ වතුර ටිකක් නෑ. මට හරියට දානි ටිකක් වළඳන්න විදිහක් නෑ. හැබැයි බුදුහාමුදුරෝ මොහොතකටවත් උන්වහන්සේ අලාභය වුණා කියලා ශෝක වුණෙත් නෑ. ලාභේදී සතුටු වුණෙත් නෑ. අලාභේදී ශෝක වුණෙත් නෑ. මේන මේ මානසික මට්ටම ධර්මානුකූලව අපේ ජීවිතයට එකතු කරගන්න අපිට පුළුවන් වෙච්ච දවසට අපිට ලැබෙන ආත්ම තෘප්තිය අපේ කායික මානසික සුවයට බලපානවා. එනිසා ජීවිතය ගැන පින්වත්නි නිතර හිතන්න. ජීවිතයේ වටිනාකම නිතර කල්පනා කරන්න. අද අපි මේ විදිහට ජීවත් වුණාට ජීවිතයේ තියෙන අනියත බව හිතා ගන්නවත් බෑ. පින්වත්නි ඔබ අහලා තියෙනවා අපේ රටේ හිටියේ නැති වුණාට ඉන්දියාවේ හිටපු අධිරාජ්‍යෙක් හිටියා. අධිරාජ්‍ය අශෝක කිව්වම මුළු ලෝකේටම අධිරජෙක් එක රජයි. ඒකට හිතන්න කොච්චර ලාභයක් තියෙනවද කොච්චර වස්තුව තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. එතුමා ජීවිතයේ අධිරාජ්‍යෙක් විදියට අශෝක රජතුමා තමන්ගේ ජීවිකාව ගෙනිච්චේ. පින්වත්නි ඔබ කල්පනා කරන්න අධිරාජ අශෝක රජතුමා මිය යනකොට ඉතිරි වෙලා තිබුණේ මොනවද? නෙල්ලි පළුවක තරම් ප්‍රමාණය. හිතන්නකෝ නෙල්ලි ගෙඩියක් ඉතාම කුඩයි. ඒකෙන් භාගයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. බලන්න අධිරාජ්‍යයකට රටක් රාජ්‍යයක් තියෙන එක රටක් නෙවෙයි. රටවල් ගොඩක්. කොයිතරම් රාජ්‍ය නායකයෙක් වුණත් අධිරාජ්‍ය නායකයෙක් වුණත් කොයිතරම් වස්තුව භෞතික වශයෙන් තිබුණත් ලාභයේදී තෘප්තිමත් වෙලා අලාභයේදී දුක් වෙලා මේ ජීවිතේ ගෙනියන්න බෑ. බලන්න අධිරජ අශෝක රජතුමාටත් අවසානයේ ඉතුරු වෙන්නේ නෙල්ලි පළුවක තරම් කොටසක් විතරයි. ජීවිතයේ ස්වરૂපය මේකයි. මේක තේරුම් ගන්න බැරි වුණොත් අපි හැමදාම පින්වත්නි දුකට පාත්‍ර වෙනවා මිසක් අපිට සුවයක් කායික හෝ මානසික වශයෙන් ජීවිතේට නැහැ. ඒ නිසා හොඳට මතක තබා ගන්න. ලාභයේදී ලබන තෘප්තියත් අලාභයේදී ලබන අතෘප්තියත් සමබරව විඳගන්න හැකියාව ලැබෙන්නේ ධර්මයෙන් විතරමයි. ධර්මයේ නොදත් කිසි කෙනෙකුට මේ ලෝක ධර්මතාවය සමබරව විඳගන්න අපිට අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත් ඔබ සැමට ලාභ අලාභයේදී මේ දෙක සමබරව විඳ දරා ගන්න පුළුවන් මානසික කායික සුවයක් මේ උතුම් ධර්මයෙන් ලැබෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි කාරණාව දිහා බලමු. ඒකේ තියෙන යස සහ අයස කියලා. කීර්තිය අපේ ජීවිතයේට යසස කියලා කියන්නේ කීර්තියක්. බුදුහාමුදුරුව පෙන්නනවා උට්ඨාන වතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ.

0: වඩ්ඩති කියල. මෙතන තියනො යසෝ කියල වචනයක්. යසෝ කියන්නේ යසස. යසස වර්ධනය කරගන්න. කීර්තියක් අපේ ජීවිතයට ඇති කරගන්න. ලේසි වැඩක් නෙමෙයි. අපි උපතින්ම මේ ලෝකයට කීර්තියක් අරගෙන ඉන්නත් පුළුවන්. අප කීර්තියක් අරගෙන ඉන්නත් පුළුවන්. එනිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා යසස කියන එක. කීර්තිය කියන එක. ජීවිතයේ හැමවෙලාවෙම ලැබෙන එකක් නෙවෙයි. අපි හැමවෙලාවෙම ජීවත් වෙන්න ඕනි කීර්තියක් ලැබෙන විදිහට. ඒක කාගෙන්වත් බලෙන් ගන්න එකක් නෙවෙයි. ජීවිතයට වටිනාකමක් තියෙන ධර්මානුකූල ස්වરૂපයක් කියන එක මනවින් තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්ත කෙනාට විතරමයි මේ කීර්තිය පිළිබඳව යසස පිළිබඳව අපි ජීවිතයේ සුවපත් වෙන්නේ. පින්වත්නි, කීර්තියේදී උදම්මනන්නෙත් නැතුව, අපකීර්තියේදී ශෝක වෙන්නෙත් නැතුව ජීවිතේ ගෙවන්න පුළුවන් පුද්ගලයා කායික සුවය, මානසික සුවය ලබනවා. ඒ සුවය ලබන්න අපේ ජීවිතේ බුදුහාමුදුරුවෝ අපිට උගන්වපු ධර්මයයි සුවය ගෙන දෙන්නේ. බුදුහාමුදුරුවෝ තරම් කීර්තියට පත්වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. රහතන් වහන්සේලා දිහා බලන් කොච්චර කීර්තියට පත් වෙලා තියෙනවද. ජීවිතවල වටිනාකම හඳුනාගත්ත මිනිස්සු නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගන්නවා. ඒ අවබෝධය අපේ සමස්ත ජීවිතයේම සුවපත් කරගන්න අවශ්‍ය වෙන දහම් කාරණාවක් කියන එක නිතර සිහියේ තබා ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේට එක එක අය ඇවිල්ලා ප්‍රශංසා කරනවා. යසස උන්වහන්සේගේ කීර්තිය ගැන වර්ණනා කරනවා. එහෙම කරනකොට සමහර අයට ඉරිසියා හිතුණා. සමහර ඇත්තෝ කල්පනා කළේම අයස ගෙන දෙන්න, අප කීර්තියක් ගෙන දෙන්න. දැන් ඔය ඇත්තෝ දන්නවා චින්චා මානවිකා කියලා හිටියනේ. මේ චින්චි මානවිකාවිය ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපහාස කරා. කීර්තිය නැතිකරන්න විශාල දේවල් කරා. සමහර මිනිස්සුන්ට සමහර මිනිසුන්ගේ කීර්තිය දිරවන්නේ. ඒ වගේම සමහර මිනිසුන්ට සමහර අයගේ කීර්තිය දරා ගන්න බෑ. ඉතාමත්ම ශෝක වෙනවා. ඉතාමත්ම වෛරයක් ඇති කරගන්න. බලන්න මේ ලෝක ස්වභාවය මහා භයානකයි. අන් අයගේ කීර්තියක් අපිට දැකලා සතුටින් භුක්ති විඳින්න බැරි නම් අපි කොයිතරම් මානසික අවපාතයකට ඇදහැරිලා තියෙනවද? අපේ මානසික චින්තනයේ කොච්චරනම් පාඩුයිද? අපේ මානසික චින්තනයේ කොයි තරම්නම් අඩුයිද? ඒ මානසික චින්තනයේ තරම් අඩු වෙන්නේ වෙන මොනා නිසාවත් නෙවෙයි, ධර්මය අපෙන් ඈත් වෙච්ච නිසා. ධර්මයේ ලංකරගත් පුද්ගලයා නිරන්තරයෙන්ම කීර්තිය දිය යුත්තාට කීර්තිය දෙනවා. අප කීර්තියට ලක්වෙච්ච කෙනා ඒකට ගොදුරු කරවන්නේ, ඒකෙන් ගලව ගන්න උත්සාහ දරනවා. චින්චා මානවිකාවිය එදා තමන් බුදුහාමුදුරන්ගේ කීර්තිය දරාගන්න බැරුව අන් අයගේ කියමන් වලට බුදුරජාණන් වහන්සේ දම් සභා ඉදිරියේදී කුසතුල ධර්මිතියක් බැඳගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කරපු අපරාධය අපහසය මේ පින්වුතුන් නොදන්නව නෙවෙයි. එදා ඇයට ලැබුණු විපාකය මොකද්ද? අවීචිය විතරමයි. අවීචියේ ගිහිල්ලා ඉපදුණි, පොළොව පලාගෙන ගියා. මේ ලෝකේ මේ තරම් ශ්‍රේෂ්ඨත්වයෙන් ගරු කරන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අයස ඇති කරවන්න, අපකීර්තිය ඇති කරවන්න දරපු වෙහෙස, මහන්සිය, ඒ දරපු චින්තනයම ඇති ඔහුගේ ඇයගේ ජීවිත අගාධය කරාගෙනියන්. ඒ මොකද පින්වත්නි, ඔබත් ඔබේ සමාජය තුළ ජීවත් වෙන්නේ. ඔබ ජීවත් වෙන සමාජය තුළ සත්පුරුෂයෝ ඉන්නවා. සත්පුරුෂයන්ගේ ගුණ අපිට සමහරක් වෙලාවට අපේ ජීවිතයට ගැළපෙන්නේ. එතකොට අපි ඒ සත්පුරුෂයන්ට වෛර කරනවා, දොස් නගනවා. බොරුවට මිනිසුන්ගේ ප්‍රසාදය දිනා ගන්න මේගොල්ලෝ කරන වැඩ කියලා අපි මානසිකව හිතනවා, වාචිකව කියන. සත්පුරුෂයෙකුට යමක් වැරදි විදිහට අර්ථකථනය කරලා සමාජගත කරනවා නම් ඒක ඉතා බරපතල වරදක්. ජීවිතේ අපි කරගන්න බරපතල අකුසලයක්. මේ නිසා අයසට පත්වෙන්ඩත් යස කියන එක ඇති කරගණ්ඩත් මේ දෙකේදීම උඩඟු නොවී උද්දච්ච නොවී ආඩම්බර නොවී මේ දෙකටම මූුණ දෙන්න පුළුවන් අවස්ථාව උදාකරගත්ත කෙනා තමන්ගි ජීවිතයේ දිනනවා. එනිසා පින්වත්නී යස අයස කියන බණපද දෙකත් ජීවිතයේ හුඳුවට අත්විඳින්න. මේ අත්විඳින්නේ ධර්මයෙන්. ධර්මයෙන් නොමැතිව ඔබ නිතර නෙවේලි කියවන විදිහට මේ කියවන්න එපා. ලැබෙන්නේ පිනතියෙන නිසා නොලැබෙන්නේ පෞතියෙන නිසා මෙහෙම කියල ජීවිතයේ වට්ටන් දෙපා. තමන්ගේ මේ වටිනා ජීවිතයේ හැල්ලු කරන්න එපා. යස අය සත්‍යයේ විදිහට මිනිස්සු මනිනවා. හොඳ කරලා තිබුණු නිසා කීර්තියට පත්වෙනවා. අපි වැරදි කරලා තිබුණු නිසා අප කීර්තියට පත්වෙනවා. එහෙම හිත හිතා ඒ දෙක දෙයන්සේ දාගෙන ඉන්න එක නෙවෙයි වැදගත්වේ. හොඳට හොඳ ලැබුණේ හොඳ කරපු නිසානං වැරදි නොකර සිටීම හොඳයි නේද කියලා අපිට හිතෙන්නෝ. එහෙම හිතුණු දවසට හිතුණු මොහොතට තමයි මේ සංසාර ගමනේ ඔබෙත් අපෙත් ජීවන චක්‍රය වෙනස් කරගන්න අපිට පුළුවන්කම තියෙන. ඒ නිසා යස අයස පිළිබඳව උපේක්ෂාවෙන් දකින්න, සමාජයේ දිහා දකින්න ධර්මානුකූලව මේ කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. ඊළඟට පින්වත්නි බුදුහාමුදුරු ඉගැන්වේ නින්දා සහ ප්‍රශංසා කියන කරුණු දෙක. නින්දාව කියන එක අපේ ජීවිතය අපි කැමති නැති එකක්. නින්දාවට පත්වෙන්න අපි කවුරුත් කැමති නැහැ. බුදුහාමුදුරු තරම් නින්දාවට පාත්‍ර කරන්න උත්සාහ දරපු මේ සමාජයේ මිනිස්සු කොච්චර හිටියත් උගුල්ලෝ අහලා තියෙනවා. කොයි තරම්නම් බුදුහාමුදුරන්ට නින්දා කළාද? ඔබ දන්නවා මාගන්දිය කියලා බමුණෙක් හිටියා. මාගන්දිය බමුණයි බැමිණියයි දවසක් ගිනි යාගයක් කරන්න නගරෙට යනවා. නගරෙට ගිහිල්ලා ගිනි යාගය කරන ගමන් තමන්ගේ ආගමානුකූලව බමුණෝ යාග කරන්නේ. මෙහෙම කර කර ඉන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුව ලෝකේ දිහා බලනකොට දැක්කා බමුණෙක් සහ බැමිණියක් ඉන්නව සෝවාන් වෙන්න පුළුවන් ඥානීතිය. ඒ නිසා මාව ස්ථානයට වැඩම කරන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ මේ මාගන්දිය බමුණයි බැමිණියයි ඉන්න මේ ගිනි යාග කරන තැනට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දැක්කම මාගන්දිය බමුණ කල්පනා කරනවා කොච්චර ලස්සන පුරුෂයෙක්ද මේ. මේ පුරුෂයා තමයි අපේ දුවට ගැළපෙන හොඳම ස්වාමියා. ඒ නිසා ඉක්මනින්ම බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කියලා බමුණෝ එච්චර දන්නේ නෑ තොරතුරු ගිහිල්ලා ඔබ වහන්සේ කවුද හරිම ලස්සනයි. ඔබ වහන්සේට මගේ දුව විවාහ කර දෙන්න මම කැමති. ඒ නිසා ඔබ වහන්සේ මෙතන වැඩඉන්න මෙතන ඉන්න මම ගිහිල්ලා දුව එක්කන් එන්නම් කියලා මාගන්දිය බමුණා බැමිණියත් එක්ක ගියා දුව එක්කන් එන්න. දුව එක්කන් එන අතරෙදී බුදුරජාණන් වහන්සේ සිහි කරනවා මේ බමුණා හරිම මෝඩයි. හැබැයි මේ බමුණා දැන් දුවත් එක්කගෙන එනවා මාව මුණගැහෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී පාදය එම ස්ථානයේ සලකුණු කරලා බුදුහාමුදුරු ටිකක් ඈතට වෙලා බලා හිටියා. දැන් මාගන්දිය බමුණා බැමිණියයි දෙන්න ඇවිල්ලා දුවත් එක්කගෙන. බැමිණි අහනවා කෝ මෙතන හිටපු පුරුෂයා? ඒකනේ නෑනේ පේන්. හැබැයි ඒ පුරුෂයා හිටපු තැන පාද සලකුණ තමයි මේ තියෙන්නේ. බලන්න පාදේ ලස්සන විතරක් මාගන්දිය බමුණා කියන. බැමිණි ඒ වෙලාවේ කියනවා ස්වාමීන් මේ පාදය එසේ මෙසේ එකක් නෙවෙයි. රාග කෙලෙස් වලට කැමැති පාදයක් නෙවෙයි. මේ නික්ලේශීය පාදයක්. එනිසා අපේ දුව ඔය කියන පුරුෂයාට විවාහ කරලා දෙන්න බෑ. එතකොට මාගන්දිය බමුණ බයිනවා. කොරහේ කිඹුල්ලු හොයන්න එපා කියලා. කුඩා දියපාරේ කිඹුල්ලු හොයන්න එපා. මේක කොහොම හරි කරගන්න ඕන කියලා මාගන්දිය බමුණ බයිනකොට බැමිණිය කියන්නේම මේක සාර්ථක නෑ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ ළඟට යනවා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැනට මේ තුන් දෙනාම යනවා. ගිහිල්ලා කියනවා අපේ දියණිය අපි දෙන්නගේ දියණිය විවාහ කරගන්න. බලන්න මේ මාගන්දිය බැමිණිය හරිම ලස්සනයි. සුන්දරයි අපේ දුව. එනිසා මේ ලස්සන රූපයක් තියෙන ඔබතුමා අපේ දුවව විවාහ කරගන්න කියලා ඇවිටිලි කළා. බුදුහාමුදුරන්ට නින්දාවක් ඒක. ඒත් ඒ අය එහෙම කළා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවෙදි දුන්නු ලස්සන පිළිතුරක් තියෙනවා. දිස්වාන තණ්හං අරති රාගංච නාහෝසි ඡන්தோ අපි මේතුනස්මි කිමේ විදං මුත්තකරීස පුන්නං පාදාපිනං සම්පූසිතුං නෙච්චේ. හරිම ලස්සනයි පින්වත්නි. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවෙදි මාගන්දී පවුලේ අයට කියනවා, මේ රාගය ద్వේෂය මෝහය පිරිච්ච ජීවිතය, රාගයෙන් යුක්ත වෙච්ච ජීවිතයක් මේ ඔබේ දියණිය ගත කරන්නේ. මේ රාගෙන් පිරුණු කාමුක ලෝකය හරිම අර්ථ ශූන්‍යයි. අසූචි මල මුත්‍ර වලින් පිරුණු මෙබඳු රූපයක් මගේ පයින්වත් ස්පර්ශ කරන්න මම කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වෝ පාදාපිනං සම්පූසිතුං නෙච්චේ. අපේ ජීවිතය පයින් ස්පර්ශ කරන්නවත් තරම් ප්‍රිය නැති ජීවිතයක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. බුදුන් වහන්සේ මේකේ තියෙන යථාර්ථය ගැඹුරින්ම කියලා දුන්නා, පෙන්වලා දුන්නා. සංසාරේ තියෙන කාරණාව ගැන හිතාගන්න. මෙහෙම කියනකොට මගේ ශරීරයේ අසූචි මල මුත්‍ර වලින් පිරුණු ජීවිතයක් කියලා කියනකොට මාගන්දිය බැමිණියට කේන්ති ගියා. වෛරයක් ඇති කරගත්. මට කැමති නැත්තම් කෙලින්ම කියන්න තිබුණා. ඒත් මගේ ජීවිතයට දොස් කිව්වා. මේ පවුලම මෙතනින් පිට වෙලා යනවා. ඒ යන්නේ බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් ඉහළම නිගාව කරලා, නින්දාව කරලා. හැබැයි බුදුරජාණන් වහන්සේ එතන කොතනකෙදිවත් අල්ප මාත්‍රයකින්වත් නින්දාවට පාත්‍ර වුණා කියලා ශෝක වුණේ නෑ, දුක්ුණේ නෑ, වෙනත් මගක් ඒ වෙනුවෙන් යොදාගත්තේ නෑ. උන්වහන්සේ නින්දාවේදී සැලුණු කෙනෙක් නෙවෙයි, ප්‍රශංසාවේදී උඩඟු වෙච්ච කෙනෙකුත් නෙවෙයි. එනිසා ජීවිතය ගැන, ජීවිතයේ තියෙන වටිනාකම් ගැන සාංසාරික වශයෙන් අපි දැනගත යුතු වෙනවා. නින්දාව කියන්නේම අපේ ජීවිතයට ලැබෙන එකක් කිය කියා හිතින් දුක් විඳින්න එපා. ධර්මයෙන් ජීවිතේ නැති කරගන්න පුළුවන් නින්දාව කියන එක. ජීවිතේ නින්දාවට පාත්‍ර වෙන එක නැති කරගන්න පුළුවන්. ජීවිතේට ප්‍රශංසාව උදා කරගන්න පුළුවන් ධර්මයෙන්. එනිසා ධර්මයේ තුල ජීවත් වෙන තැනත්තා නින්දාවට පාත්‍ර වෙන්න පුළුවන්. එහිදී ශෝක වෙන්නේ නැහැ. ප්‍රශංසාවෙන් සතුටු වෙනවා. ප්‍රශංසාවෙන් සතුටු වෙලා උද්දච්ච වෙන්නේ නැහැ. උඩඟු වෙන්නේ නැහැ. ඒ ගැන හිත හිතා ශෝක වෙන්නේත් නැහැ. ඒ නිසා පින්වත්නි, මේ ලෝක ධර්ම සූත්‍රයේ තුල අපිට උගන්වන මේ නින්දාව සහ ප්‍රශංසාව කියන කාරණාවත් ඔබත් ඔබේ ජීවිතේ හොඳින් කරුණු කාරණා එකතු කරගෙන ජීවිතයට ලං කරගන්න. එතකොට අපේ ජීවිතේ නින්දාවේදී අපි ශෝක වෙන්නේ නැහැ. ප්‍රශංසාව ගැන බලන්න. කොයි තරම් අපි කැමැතිද මේ සමාජයේ මිනිස්සු ප්‍රශංසා කරනවන. පින්වත්නි, ප්‍රශංසාව බලෙන් ලබන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රසාදයට පාත්‍ර වෙච්ච කෙනෙක් මේ ලෝතලේනේ. අපිට ප්‍රශංසා කරන්නේ මිනිස්සු හිතවත්තු විතරයි. බුදුහාමුදුරන්ට මේ සක්වලේ ඉන්න අකනිටාවේ සිට බ්‍රහ්ම ලෝකයේ දක්වා සිටින සිව්පාව්, අපා, දෙපා, ඒ හැම කෙනෙක්, ගහකොළ, පරිසරේ, මනුස්ස, දෙවියෝ, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ, උම්බාණ්ඩයෝ, මේ ඔක්කොම මොනා කරා? බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. උන්වහන්සේගේ දහමේ වටිනාකමේ ඒ අය තේරුම් ගත්තා. ආලවක යකා ප්‍රශංසා කරා. ජීවිතය ගැන හිතුවා. අඟුලි මාල රහතන් වහන්සේ ප්‍රශංසා කරනවා. මහා මැරී ජීවිතය ගැන ශෝක වෙන්න හොඳ නැහැ. දුක් වෙන්න එපා. ප්‍රශංසාව කියන එක ජීවිතයට ලැබෙන්නේ ඒකට අදාළ වැඩ ටික කිරීම තුලින් නෙවෙයි, ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම. එනිසා දහම කියන්නේ ජීවිතේ ලස්සන කරන එක. ලස්සන ජීවිතයකට අවශ්‍ය කරන මගපාදන තැන. ඒකෙන් ධර්මය අපේ ජීවිතේ ලස්සන කරනවා. ඒ නිසා පින්වත්නි, නින්දාව සහ ප්‍රශංසාව සමබරව විඳින්න. නින්දාවිදි ශෝක වෙන්න එපා. ප්‍රශංසාවිදි උඩඟු වෙන්න එපා. මේ දෙකම අපේ ජීවිතයට ලැබෙන දෙයක්. ඒක නතර කරන්න බෑ. ලෝක ධර්මයක් කියලා කිව්වේ ඒකයි. ඊළඟට බුදුහාමුදුරුව අපිට ඉගැන්නුවා දුක සහ සැප කියලා ලෝක ධර්මතා දෙකක්. මේ ලෝක ධර්මතා දෙක ගැන නිතරම ඔබ දන්න දෙකක්. වචනේ දෙක ඇහුවම දුක කියන එකත් තේරෙනවා, සැප කියන එකත් තේරෙනවා. දුකේදී දුක්වීම, සැපේදී සතුටු වීම තමයි අපි සිද්ධ වෙන්නේ. හැබැයි දුකේදී සැපට වෛර කරන්න එපා. සැපේදී දුකට වෛර කරන්න එපා. ඒක තේරුම් අරගෙන ජීවත් වෙනකොට දුක දුක විදිහට දකිනවා, සැප සැප විදිහට දකිනවා. එහෙම දැකපු පුද්ගලයා විතරයි සසර දිනලා තියෙන්නේ. පින්වත්නි, දුක කියන එක බලන්න දරා ගන්න පුළුවන් වුණොත් සිද්ධාර්ථ කුමාරයා, ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ අවදිවල විඳපු දුක්ඛන්දරාව බලන්නකො. අපිට හිතන්නවත් පුළුවන් අපි ලබන දුක මොනවද? පයින් යනවා, කෑම ටිකක් නැහැ, අවුවේ වේලෙනවා, වැස්සේ තෙමෙනවා, ඔය වගේ ටිකක් සුළු සුළු දුකවල් ටිකක් තමයි අපිට දැනෙන්නේ. වෙන මොනවද තියෙන්නේ දුකවල් කියලා හිතන්නේ? ඕව නැව අපේ කයට අපි බලාපොරොත්තු වෙන දේ නොලැබෙනකොට අපි දුකයි කියලා. බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් හිතන්නකො, කන්න බොන්න නැතුව තමන්ගේ ගහ යට වැඩ ඉඳිමින්, ඒ ඉන්න තැනට වැටෙන ගහකොළවල තියෙන ගෙඩිපොතු විතරක් ආහාරයට ගනිමින් ජීවත් වෙනකොට දවසක් දෙකක් නෙවෙයි අවුරුදු 6ක් දුක හිතුනේ නැද්ද? දුකයි දුකයි කියලා අතෑරලා දැම්මනම් අපට අද බණ කියන්නත්, ඔබට අද බණ අහන්නත් අවස්ථාව අහිමි වෙලා යන. බලන්න දුක කියන එක ජය ගන්න විදිහ. පින්වත්නි, බුදුහාමුදුරන්ගේ කාලේ හිටිය බන්දුල මල්ලිකා කියලා, ඇය ගැන ඔබ අහලා තියෙනවා. බන්දුල මල්ලිකා ගැන, බන්දුල මල්ලිකා බොහොම ශ්‍රද්ධාවන්ත තැනැත්තියක්. ඇයගේ නිවසේ දවසක් දානයක් දෙනවා. දානි දෙන වෙලාවේදී තමන්ගේ සැමියයි දරුවෝයි 30 දෙනෙක් හිටියා. මේ ඔක්කොම යුද්ධයකට ගිහිල්ලා. ඉතින් බන්දුල මල්ලිකා තනියෙන් අනිත් පිරිස එකතු කරගෙන දානි පූජා කරනවා. දානි පූජා කරන අවස්ථාවේදී ලියුමක් එනවා. රාජ පුරුෂයන්ගෙන් ඇවිල්ලා ලියුමක් දෙනවා. ඒ ලියුම පෙරලලා බැලුවම තියෙන්නේ තමන්ගේ ස්වාමියයි දරුවෝ 30 දෙනයි යුද්ධයේදී මිය ගියා කියලා. ඒත් මොහොතකටවත් බන්දුල මල්ලිකා කිසිම වික්ෂිප්ත භාවයක් ඇති කරගත්තේ නැහැ. ඒ ලියුම් කෑල්ල 4ට 5ට නමල ඉනි ගහගත්තා. මේ දානයක් පූජා කරන්න හිත මොහොතකටවත් අපිරිසිදු කරගත්තේ නැහැ. මොහොතකටවත් හිත වික්ෂිප්ත කරගත්තේ නැහැ. ශෝකයට බර කරගත්තේ නැහැ. යමක් පූජා කරන වෙලාවේ තබාගත යුතු පූජා සිතුවිල්ලම හදවතේ මුල් කරගෙන කටයුතු සිදු කළා. දන් දෙන අතරෙදි පින්වත්නි, තෙල් ටිකක් ගේන්න කියලා, තෙල් බඳුනක් ගේන්න කියලා වැඩකාර කෙනෙකුට කිව්ව මේ තැනැත්ති අරන් එනකොට තෙල් කලේ ලිස්සලා බිමට වැටෙනවා. ගිතෙල් තෙල් කලියක් කියලා කියන්නේ ඉතාමත්ම වටින, ඒ වගේම ප්‍රයෝජන රසක් තියෙන තෙල් තලිය. දැන් හාමුදුරුවෝ දානේ වළඳන අතරේ තමයි මේ තෙල් තලිය අරගෙන වෙන වෙලාවේ තෙල් කලේ ලිස්සලා වැටුණා. වැටිච්ච ගමම්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය බන්දුල මල්ලිකා අනුගමනය කරන නිසා, ඒ ජීවිතයේ වටිනාකම දැනගත්ත නිසා මොහොතකටවත් ශෝක වුණේ නැහැ. එතන දන් වළඳමින් ඉන්න හාමුදුරුවෝ ඒ වෙලාවේ ගාථාවක් කියනවා. බිච්ඡන ධම්මෝ බිච්ඡති න චින්තේ තබ්බෝ. ඉක්මනින්ම මේ බන්දුල මල්ලිකාගේ දන් දෙන සිතුවිල්ල වෙනස් වෙයි කියලා හිතලා භික්ෂුන් වහන්සේලා එහෙම කිව්වා. දේවිය බිඳෙන සුළු දෑ ඉක්මනින්ම බිඳෙනවා. ඒ නිසා ඔය තලිය වැටුනම කැඩෙන එක, ඒක කැඩුනා. ඒ ගැන මොහොතක්වත් හිතන්න එපා කියලා හාමුදුරුවරු බන්දුල මල්ලිකාට කියනවා. කියනකොට අර ඉනේ ගහගෙන හිටපු ලියුම් කෑල්ල දෙනවා අපේ ඒ කියපු හාමුදුරුවන්ට. හාමුදුරුවෝ ඒක දිගෑරලා බැලුවම වික්ෂිප්ත වෙනවා. අනේ, මෙයාගේ ස්වාමියත් මිය ගිහිල්ලා, දරුවෝ 30 දෙනත් මිය ගිහිල්ලා, ඒත් මොහොතකටවත් දන්සිතුවිල්ල ජීවිතේ නෑත් කරගත්තෙන. ඒත් තරං අධිෂ්ඨාන සිතුවිල්ලක් ඇයට තියෙනු. එහෙම තියෙන ඇයට මේ තෙල්තලියක් තෙල්කලේ බිඳුන කියලා මොහොතකටවත් දුකක් නෑ. බලන්න ජීවිතයේ හැටි. ධර්මයෙන් කොච්චර දේවල් අපිට හයියක් තියෙනවද නතර කරගන්න. දරාගන්න කොයිතරම් ශක්තියක් තියෙනවද. ධර්මය කොයිතරම්නම් ප්‍රබලයිද. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු දුක කියන එක දරාගන්න පුළුවන් වෙන්ඩෝනි පින්වත්. දුකේ තියෙනවා විපාකයේ තමයි සැපය කියලා කියන්නේ. දුක් විඳින කෙනාට සැපය අත ළඟයි. සැපවත් ජීවිතයක් ගත කරන්න නිරන්තරයෙන්ම මහන්සි ගන්න. දුක නැති වෙන තැන සැපය උරුම වෙනවා. ඒ උරුම වෙච්ච සුවය සැපවත් ජීවිතයක් ලස්සන කරන්න, පෝෂණය කරන්න, ඒකට යෝග්‍ය පරිසරය හදාගන්න අපිට ඒ තුලින් ජීවිතේ සනසව ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා දුක කියන එක නිතර නිතර දුකටම පාත්‍ර වෙන දේවල් කරන්න එපා. ජීවිතේ ලැබිලා තියෙන්නේ දුක් විඳින්න නෙවෙයි. දුකක් තියෙනවා නම් ඒ දුක විඳලා අත්හැරලා දාන්න. ඒක ඒ භවයෙන් තුනී කරන්න. ඒ වෙනුවට සුවයක් සැපයක් අපේ ජීවිතයට එකතු කරගන්න. ඒ මානසික භාවය අපිට තියෙන්න ඕන. එනිසා මේ කියපු කාරණා දිහා හොඳට බලන්න. දුක කියන එක අපේ ජීවිතය ඇතිවෙන එක. සැපය ගැනත් හිතන්න කල්පනා කරන්න. ලෝමහංස ජාතකයේ ගැන අහලා තියෙනවනේ. ලෝමහංස ජාතකයේ සිද්ධාර්ථ කුමාරයා නැත්තම් බෝසතාණන් වහන්සේගේ එක ආත්ම භවයක්නේ හංසයෙක් වෙලා හිට. මේම ඉන්නකොට තාපසයෙක් වෙලා ඉන්න කාලේ මේ ගමට යනවා මේ තාපසතුමා. එතකොට යනකොට බොහොම සිල්වත්ව ගුණවත්ව යන මේ තාපසතුමා ඒ ගමේ වැසියන්ට ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙනවා. එතකොට මේ සරලව ජීවත් වෙන පුද්ගලයා දිහා මේ ගමේ ඉන්න කොල්ලු කුරුට්ටෝ වැරදි විදිහට දකිනවා. වයස් එක කෙනෙක්, කෑ ගහන්න නැති කෙනෙක්, බොහොම සීලවන්ත කෙනෙක්. ඉතින් කට්ටිය හූ කියනවා. සමහර ළමයි කෙල ගහනවා. සමහර ළමයි කණෙන් අඳිනවා. සමහර ළමයි ගල් වලින් ගහනවා. මේ වගේ ඉතාමත්ම කර්කස වද දෙන්න පටන් ගත්තා. ඒ වගේ මිදෙන්න දැන් නගරේ හිටියමනේ මෙහෙම කරන්න කියලා හිතාගෙන මේ තවුසා යනවා කනත්තකට. කනත්තවල් වලට තරුණ පිරිස් දරුවෝ එන්නේ නැහැ, බයයි. අමු මිනි පේන්න තියෙනවා. කුණු වෙලා පණුව ගහපු මිනි පේන්න තියෙනවා. ඒ නිසා ඒවට බය නිසා එන්නේ නැහැ. ඉතින් ටික දවසක් යනකොට ගම්වැසියෝ තේරුම් ගන්නවා මේ ඇවිල්ලා නිකම්ම වයසක මිනිසෙක් නෙවෙයි. මේ බොහොම ශ්‍රද්ධා හිත් තියෙන සීලවන්ත ගුණවන්ත පුද්ගලෙයි. ඒ නිසා මෙතුමාට දන් පැන් දෙන්න පටන් ගත්තා. ආන දුකට පත් වෙලා අවසානයේදී ගම්වැසියොම ඒ අයම උපේක්ෂාවෙන් බලපු නිසා මේ තවුසට දානමාන ටික ලැබෙනවා, ආහාර ටික ලැබෙනවා. ජීවිතේ පවත්වාගෙන යන අවශ්‍ය කරන කරුණු කාරණා සියල්ල ලැබෙනවා. ඒකට මේවා ජීවිතයට එකතු වෙන්නේ පින්වත්නි. දුකයි කියලා දුකේම අඬා ඉන්න එපා. සැපයි කියලා සැපේම එල්ලි එල්ලි ජීවිතේ සැප ගොඩටම බර කරන්න එපා. මේ දෙකම සමබරව ගෙනියන්න නම් අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න. දහම කියන එක අපේ ජීවිතේ දෙලවම සුවපත් කරන මේ කාරණාව හිතට ගන්න. මේ පින්වත් හැම දෙනාම ඒ කරුණු ජීවිතයට එකතු කරගන්න. මේ බුදුහාමුදුරු උගන්වපු ලෝක ධර්ම කාරණා කිහිපය 8යි තියෙන. 8ලෝ දහම කියලා අපි ඒකට කියන්නේ. මේ කරුණු සරල නෑ කියලා තේරුම් ගන්න. මේ බණ ඔබේ ජීවිතේ සුවපත් කරගන්න හේතු කරගන්නට ඕන. එනිසා 8ලෝ දහමින් නොසැලී සුවපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන මඟ මේ කරුණු වලින්, මේ දේශනා වලින් ඔබේ ජීවිතේ සුවපත් කරගන්න අපි ඔබට මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතේ සුවපත් කරගන්න. ඒකට ඇසලපුන් පොහෝ දවස ඔබේ ජීවිතයේ බවට පත්කරගන්න. පුන් පොහෝ දවසක තියෙන ජීවිතයට ලැබෙන නිකන් දැනෙන හැඟෙන ගතියක් තියෙන. ඒ සීලවන්ත ගතිය සිල්වක් බව ඔබගේ අපගේ ජීවිතවලට ලැබෙන. මේ ලැබුවේ වටිනා පුන් පොහෝ දවස් කිහිපයක් ගෙවිලා ගෙවිලා ගිහිල්ලා මානසිකව අපේ ජීවිතයට ලොකු සහනයක් තියෙන තවත් දවසක්. පින් වැඩෙන පින්කම් කරන්න පුළුවන් කාලයක් ඇසල පොහේ කියලා කියන්නේ. ඇසලපුන් පොහෝ දවස අවස්ථා කිහිපයක් ඔස්සේ සාසනික වශයෙන් වැදගත්කම් රාශියක් තියෙනවා. අපි ඒ කාරණා කෙරේ ටිකක් අවධානය යොමු කරමු. මේ පින්වතුන් ලෝකවාසී හැම පින්වතෙක්ම ලක්වාසී හැම පින්වතෙක්ම මේ පුන් පොහෝ දවස් පිළිබඳව යම් යම් අවබෝධ තියෙනවා. ඇසලපුන් පොහෝ දවසේ තියෙන වැදගත්කම් වැදගත් කරුණු කිහිපයක් අපි සාසනික වශයෙන් හොයලා බලමු. අද වගේ දවසක නැත්තම් මේ ඇසලපුන් පොහෝ දවසේ තමයි ඔබත් අපත් මේ ලෝකතලයත් සුවපත් කරපු ඒ උත්තරීතර ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබෙත් අපේ සැනසුම දෙලව දියුණුව අභිවෘද්ධිය පිණිස දම්දෙසුවේ ඒ බුදුහාමුදුරු. උන්වහන්සේ බුද්ධත්වයේ ලබන්න ඉස්සර වෙලා මහා බෝසතාණන් වහන්සේ කෙනෙක්. මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් වෙන්න පෙර සිද්ධාර්ථ කියන කුමාරේ. සිද්ධාර්ථ කියන කුමාරයා මව් කුස තුල තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඇවිල්ලා මහමායා දේවියගේ කුස තුල පිළිසිඳ ගන්නේ ඇසලපුන් පොහෝ දවසේ. එතනින් පිළිසිඳ අරගෙන මේ ලෝකයට සැනසුම උදාකර දෙන්න අවශ්‍ය කරන මූල බීජේ සමාරම්භයේ සිටුවන් වෙන්නේ, ඒ වගේම මව් කුස තුල තැන්පත් වෙන්නේ ඇසලපුන් පොහෝ දවසේ. එතකොට සාසනික වශයෙන් අපිට වැදගත් අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ආරම්භක පිළිසිඳ ගැනීම මව් කුස තුල මේ වගේ ඇසලපුන් පොහෝ දවසක සිදුවීම අපි සිහිපත් කරන්නේ ගෞරවයෙන්. ඒ වගේ උතුම් ගුණධම් වලින් පිරුණු මනුෂ්‍ය පුත්‍ර රත්නයක් මව් කුසක් තුල පිළිසිඳ ගන්න තරම් පුණ්‍යවන්ත අම්ම කෙනෙක්, පුණ්‍යවන්ත තාත්තා කෙනෙක් ජීවිතයේ කොච්චර වටිනවද කියලා හිතන්න. ධර්මානුකූලව ඊළඟට පින්වත්නි, ලංකාවේ සාසනික වශයෙන් වැදගත්කමක් තමයි ඇසලපුන් පොහෝ දවසේ ප්‍රථම ධර්ම සංගායනාව ජම්බුද්දීපයේ තුල පවත්වන. එතකොට ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් අනතුරුව මේ කටයුත්ත සිද්ධ කළේ ධර්ම විනය ආරක්ෂා කරගෙන විනාශ වෙලා යන්න ගිය දහම දහමට ගුරුවරයෙක් නැහැ කියලා දහම ගුරුවරයෙක් බවට පත් කරගෙන මේ උතුම් සද්ධර්මය රැකගන්න තෙරවරු එකතු වෙලා රාතන් වහන්සේලා එකතු වෙලා රජවරුන්ගේ අනුග්‍රහය ඇතිව මේ ප්‍රථම ධර්ම සංගායනාව පවත්වලා මේ බුදුහාමුදුරු අපිට දේශනා කළ උතුම් සද්ධර්මය සුරක්ෂිතව ජීවිතවලට එකතු කරගන්න පුළුවන් විදිහට සකස් කරේ මේ ධර්ම සංගායනා තුලින්. ඒදී ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ කරලා තියෙන්නේ ඇසල පුන් පොහෝ දවසක කියන එක සිහිපත් කරගන්න. ඒ වගේම තමයි අපේ බුදුහාමුදුරුවෝ ඉස්සල්ලාම මේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ ටිකක් කාලයක් ඉන්නවා. වැඩ ඉන්නකොට සහම්ප්‍රති මහා බ්‍රහ්මය ඇවිල්ලා ඉල්ලීමක් කරනවා, ගෞරවනීය බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේ මේ ලෝකේ දිනපු පුද්ගලයා, ඔබ වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න අහන්න පිළිපදින්න ආසාවෙන් පිරිසක් ඉන්නවා, ඒ අයට අනුකම්පා කරලා අපට ධර්මයේ දෙසත්වා කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරාම තමයි පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරන්න උන්වහන්සේ පෙළඹෙන්නේ. එහිදී කල්පනා කරනව කාටද මුල්ම බණපදේ කියන්න ඕනි. බැලුව හොයලා ඒකට යෝග්‍ය පිරිස් තමන්ගේ ගුරුවරු හිටියා. ඒ අය ගැන හොයලා බලනකොට ඒ අය ජීවතුන් අතර නැහැ. අවසානයේදී තමන්ට ගිහි කාලයේදී බවුන් වඩන්න උදව් කරපු පිරිසක් හිටියා. පස්වග මහණුන් කිය. මේ පස්වග මහණුන් ටික හොයලා බැලුවම ඉන්නව පස් දෙනා. බුදුහාඳුරෝ කල්පනා කළා මේ පස් දෙනාට තමයි එහෙනම් මුල්ම දේශනාව සිද්ධ කරන්න ඕනි කියලා පළවෙනි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කළා. ලෝකේ ප්‍රථම වතාවට බුදුබණ පදයක් අහලා සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පළවෙනි වතාවට ඒ කොණ්ඩඤ්ඤ තවුසා. කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පාත්‍ර වුණේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක කියන එකත් සිහියට නගා ගන්න. ඒ වගේම තමයි පින්වත්නි ඔබට ජීවිතේ වටිනාම පින්කම කරගන්න. අටමහා කුසල් වලට අයිති වෙන මහා පින්කම කරගන්න අවශ්‍ය කරන පාදම මාස 3ක් පුරාවට සිදු කරන පින්කෙත ආරම්භ වෙන දවස තමයි අද. පෙරවස් සමාදන් වෙනව උපසපන් භික්ෂුන් වහන්සේලා. අද දවසේ පෙරවස් සමාදන් වුණාට පස්සේ මාස 3ක් යනකම් වස් පවාරණය කරනකම් ඔබගේ දියුණුව වෙනුවෙන් මෙලව සහ පරලවේ දියුණුව වෙනුවෙන් උන්වහන්සේලා සමග වෙහෙරවල් තුල පින් වැඩෙන පින්කම් කරන කාල සීමාව උදා වෙන්නේ ඇසල පුන් පොහෝ දවසෙන් පස්සේ. එතකොට පෙරවස් සමාදන් වීම ඇසල පුන් පොහෝ දවසේ තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ගිහි කල සිද්ධාර්ථ කුමාරයාණන්ගේ එකම පුත්‍ර රත්නේ තමයි රාහුල කුමරු කියලා කියන්නේ. රාහුල කුමරුත් උත්පත්තිය සිද්ධ වෙන්නේ ඇසල පුන් පොහෝ දවසක. ඒ ඇසල පොය දවසේ ඉපදුණු රාහුල කුමරු අවුරුදු 50ක් ආයු භුක්ති විඳිනේ කරලා තමයි පිරුණුවන් පාන්නේ. ඒ පුත්‍ර රත්නේ උපතත් රහතන් වහන්සේ නමකගේ උපතත් ඇසල පුන් පොහෝ දවසක සිදුවීම සුවිශේෂයි. ඒ වගේම වැදගත් කාරණාවක් සිදු වෙනවා මේ ලංකාද්වීපයේ තුල. ලංකාද්වීපයේ තුල ලක්දිව පැවිදි වෙන පළවෙනිම කුමරු බවට අරිට්ට කුමාරයා ප්‍රධාන 56 දෙනෙක් පැවිදි දිවියට පාත්‍ර වෙන්නේ ඇසල පුන් පොහෝ දවස. කල්පනා කරන්න කොයිතරම් වටිනවද ලක්දිව පළමු භික්ෂුව බවට අරිට්ට කුමරුට අවස්ථාව හිමි වෙනවා මේ ලෝක ශාසනේ භුක්ති අත්විඳින්න. ලක්දිව පළවෙනි භික්ෂුව විදිහට අරිට්ට කුමරු ප්‍රධාන 56 දෙනෙකු මහාන වීම සිද්ධ වෙලා තියෙන්නේ ඇසල පුන් පොහෝ දවසකයි. ඒ වගේම තව කාරණාවක් පින්වත්නි මහා සංඝ රත්නේ සාමණේර භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා බවට පත් වෙන්න ඕනි. ඒ උපසම්පදාව සියම් රටින් උපාලි මහා රහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස ලක්දිවට රැගෙන ඇවිල්ලා සියම් රටින් රැගෙන උපසම්පදාව ඇසල පුන් පොහෝ දවසේ තමයි ස්ථීර කරගෙන ආරම්භ කරන්නේ. එතකොට මේ වගේ ශාසනික වශයෙන් ඓතිහාසික වශයෙන් වැදගත්කම් රාශියක් තියෙන උතුම් පුන් පොහෝ දිනයක් විදිහට ඇසල පුර පසළොස්වක පොහෝ දිනය අපි සඳහන් කරන්න. මේ කාරණා සියල්ල දිහාම පින්වත්නි ආදරයෙන් බලන්න, සෙනෙහසින් බලන්න, කරුණාව මෛත්‍රී දයාව සිතුවිලි එකතු කරගෙන බලන්න. ජීවිතේට වටිනාකමක් ලැබෙන්නේ අන්න එතකොටයි. සසරයේ තුල සසරේ තියෙන භය, සසර සැනසුම ජීවිතේට ලං කරගන්න ලැබෙන කාරණාව තමයි මේ ජීවිතය හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කලාම අපි අද දවසේදී සාකච්ඡා කළ ලෝකධම්ම සූත්‍රයේ තුළ අන්තර්ගත අටලෝ දහම පිළිබඳව මැනවින් පින්වත්නි අධ්‍යයනය කරන්න. අටලෝ දහමට කම්පා වෙන්න එපා. කරුණු හතරකදී ඔබ කම්පා වේවි. කරුණු හතරකදී ඔබ ප්‍රශංසාවට ලක් වේවි. මේ හතර අට ඔබ සතුට වගේම දුකත් සමබරව අත්විඳින්න පුළුවන් පෞරුෂත්වයක් මානසික චින්තනයක් ධර්මයේ නැති කරගන්න. දහමෙන් පෝෂණය වෙච්ච සිතට මේ ලෝක ධර්ම මහා කාරණා බවට පත් වෙන්නේ නැහැ. ඒවට මූණ දෙන විදිහ බොහොම තැම්පත් ගතියෙන් ඒ සියල්ල කෙරෙහි දකින ආකාරය ඒක ඔබට පැහැදිලි. ඒ නිසා මේ උතුම් පුන් පොහෝ දවසේ ඔබට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ උතුම් සද්ධර්මයෙන් එක කොටසක් අද දවසේදීත් ඔබ මේ ශ්‍රවණය කළේ. මේ ශ්‍රවණය කළ උතුම් දහම් පදවල ආනුභාවයෙන් ඔබ සුවපත් වේවා. ලෙඩදුක් කරදර හිංසා පීඩා නොම වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනය ඔබ හැම දෙනාගේ ජීවිතවලට මේ උතුම් සද්ධර්මයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ උතුම් පින්කමට දායක වෙන ශ්‍රවණය කරන මේ පින්කම් වෙනුවෙන් උදව් උපකාර කරන මේ හැම දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් භාවයේ වේවා, සෑම දෙනාටම යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමින් නිදන ප්‍රාප්ත සියලු ඥාතීන් සිහිපත් කරගන්න. ඒ හැම දෙනාටම මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේ පරලෝගාමී ජීවිත වාසනාවන්ත භාවයට පත්වේවා. දුක් ඇති තැනක ඉන්නවනම් අත්මිදේවා. සැපවත් තැනක සිටිනං ඒ සැපත දෙගුණ තිගුණ කරගනිත්වා. අවසන උතුම් නිවන් සුවේම ලබත්වා කියලා සාදු කියන්. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු තං සදාති. ධර්ම ශ්‍රවණෙන් හැම දිනාටම උතුම් නිවනම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං. ආයුරා රෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
1: චීනය අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වල පවතින ඉතාම තරඟකාරී සහ විධිමත් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් ඔන්න 2027 අවුරුද්දට චීනයට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන්ස් කරන්න ඔන්න අවස්ථාවක් දීලා දෙනවා චයින ලංකා එඩියුකේෂන් ආයතනයෙන්. බයොලොජිකල් සයන්ස් ඉංජිනියරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජෙන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දිනා ගන්නවට අවස්ථාව තියෙනවා. ඔයා ඒ ලෙවල් පාස් නම් දැම්ම කතා කරන්න චයින ලංකා එඩියුකේෂන් එකට ඩොක්ටර් භාග්‍යය ඉන්නවා 0777-290290 කියන නම්බර් එකේ. සම්මුඛ පරීක්ෂණ තියෙනවා ජූනි මාසේ 28 සහ 29 කියන දෙදින තුල. ඊට අමතරව ඒ ලෙවල් පාස් ඔයාට තවත් බොහෝ උපාධි පාඨමාලා හදාරන්න, ඒ වගේම අර්ධ ශිෂ්‍යත්ව, ඒ වගේම පූර්ණ ශිෂ්‍යත්ව සමගින් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. වසර 25ක විශ්වාසයක් තියෙන නිසා ඔයාට බය වෙන්න දෙයක්වත් නැහැ. චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B gate වාසල. දැන්ම විස්තර කතා කරගෙන ඔන්න ඔයාගේ හයර් එඩියුකේෂන් කරන්න චීනට යන අවස්ථාව චයින ලංකා එඩියුකේෂන් හරහා උදා කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. 89.1 89.3
2: Supreme Radio. අලුත් පැයක් බලවුද යටයි. ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල පොහෝදා පින්සාර අරුත
1: සිද්ධාර්ථ කුමරුවන් සතර පෙරනිමිති දැක ගිහිගේ කන කිරි පරම විමුක්තිය සොයා යෑමේ අරමුණින් ගිහිගෙයින් නික්ම යාම සිදු වූයේ ඇසල පොහෝ දිනේ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මෙය මහ විනිශ්‍රමණය ලෙස ශාසන ඉතිහාසයට එකතු වේ. කන්තක අසුපිටින් චන්නැමති සමග නිර්ංජනා ගංතෙරට පැමිණි කුමරුවන් ලෝකෝත්තර සුවය අවබෝධ කර ගැනීම වෙනුවෙන් අප්‍රමාදී වූවාය.
0: ඇසල පොහෝදා පින්සාර අරුත

0: சுப்ரீம் ரேடியோ மேக சூப்பீரியா ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගයේ මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ටර් භාග්‍යා 0770290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
1: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: Godrej Air Power Pocket Fragrances. Then all of us suwana hiking.

0: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
0: කවද දැක්ක හිමි?
2: සුදුනෝනේ අලි වැඩි මේ මන.
0: ඕවා දබුමලවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
3: සින්දු කැෆේ විත් නිමේෂා. 89.1 89.3 Supreme Radio.

උදයට අය විනාඩී විසි එකයි දැන් වෙලාව අයිබෝවන් සුබෝ දෑසනක්. ඉතින් අද ජූලිමාසේ විසි නමවැනි බදාද දවස. අද විශේෂ දවසක්. අද ඇසල පුර පසලස්සක පොහොය දිනේ අද දවසට තමයි එදිරා තියෙන්නේ. ඉතින් ඇසල පොහොය දිනේ කියලා කියනත් විශේෂයි. මොකද බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිද්ධ වෙච්ච දිනයක් තමයි ඇසල පුර පසලස්සක පොහොය දිනේ කියලා කියන්නේ. ඉතින් අද දවසේදී බෞද්ධ සහ ශාසන ඉතිහාසයේ ඉතාමත් වැදගත් පොහොයක් විදිහට දවස සැලකෙනවා. ඒ වගේම ඇසල පුර පසලොස්සක පොහොය දිනේ නිමිත්තෙන් දිවයිනි පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසකුත් සංවිධානය කරලා තියෙනවා කියලා අපි මතක් කරන්න ඕනේ. හවස 4 වෙනකන් මමත් මේ පැත්තේ ඉන්නවා. ඉතින් මේ පැත්තට කතා කරන්න කියලා ඔයාලට මතක් කරනවා. 01112 510 510 ට ඔයාලට පුළුවන් මේ පැත්තට කතා කරන්න. එහෙවත් නැත්නම් 01718 893 893 ට මේ පැත්තට WhatsApp message එකක් එවන්නත් ඔන්නවට අවස්ථාව තියෙනවා. එවගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් ඔන්න ඔයාට පුළුවන්. එහෙනම් ඉතින් අහගෙන ඉන්න හවස 4 වෙනකන් උදේ 8:22 දැන්.

0: උදයටයි විනාඩි 31යි දැන්.
1: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමෙයි ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න බැලා නෑ. ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ, දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවර දැන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
4: ඔයන්නේ පණ්ඩිත නෝන.
5: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
4: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
6: මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
4: හදමු හදමු.
6: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
4: දෙන්නංක හොඳ වර්ගයේ.
6: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙල්වා GI බොක්ස් බෝඩ්.
7: මෙල්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බෝඩ්. The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
8: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. නිල්ලක්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන, ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ, විවිධ කැටයම් තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
9: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැඳෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: චීනය කියලා කියන්නේ ලංකාවේ අපිට පුරුදු නැති පහලා නැති කෙනෙක් නෙමෙයිනේ. චීනය කියලා කියන්නේ ලංකාවත් එක්ක තියෙන පුදුම බැඳීමක් තියෙන රටක්. ඉතින් චීනයේ අධ්‍යාපනය ගැන කතා කරනකොටත් ඒ වගේම තමයි. චීනයේ විශ්වවිද්‍යාලය අතින් අතිවිශිෂ්ටයි. මොකද චීනයේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීමවල පවතින එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් එහෙම රටකට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන් කරන්න තියෙනවා නම් කොච්චර වටිනවද නේද? ඒකට හොඳම තැනක් හොඳම ක්‍රමයක් ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ලංකාවෙන් චීනයට ගිහිල්ලා රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හොඳම උපාධියක් අරගෙන ලෝකේ හොඳම තැන්වලට ගිහින් රැකියා කරන්න පුළුවන් මට්ටමේ ඔයාගේ වටපිටාව ගොඩනගා ගන්න ඔන්න ලංකාවේ තියෙන එකම සහ විශ්වාසනීයම අධ්‍යාපන ආයතනය තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. මොකද අවුරුදු 25ක විශ්වාසනීය සේවයක් ලබා දීපු ආයතනයක් තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. වසර 4ක උපාධි කාල සීමාවෙන් පස්සේ අවුරුදු 3ක්ම නොමිලේ හදාරන්න ශිෂ්‍යත්වයට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. අවසාන වසරට පමණයි ගාස්තු අය කරන්නේ. හරිද? සියලුම ඉගැන්වීම් ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි සිද්ධ කරන්නේ. ඔයාට කෙමිකල් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න අවස්ථා පුළුවන්කම තියෙනවා. චීනයට යන්න කලින් නොමිලේම පුහුණු පාඨමාලාවත් ඔයාට හදාරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ඩොක්ටර් භාග්‍යගෙන් හැම විස්තරයක්ම ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න 0747-290290ට. චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ වැඩිදුරක නෙමෙයි ජයවර්ධනපුර හොරෝහල ගාව තියෙන බී ගේට්ටු වසර තමයි චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. ඉතින් වාගේ චීනයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න යන්න තියෙන හොඳම දැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාවේ දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව ඒ ලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
5: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
7: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරවකරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල පොහෝදා පින්සාර අරුත
1: අප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සිදු කළ ප්‍රථම ධර්ම දේශනය සිදු කළේද අදවන් පින්බර ඇසළ පොහෝ දිනකදීය. වසර හයක් දුෂ්කර ක්‍රියාවේ නියැලෙමින් ලෝකයාටම අමෘත පදය වූ නිවන උදා කර දීම වෙනුවෙන් උතුම් වූ සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් බුදුරජාණන් වහන්සේ තමා අවබෝධ කරගත් ගැඹුරු ධර්මය අවබෝධ කර දීම වෙනුවෙන් දිවසින් බලන කල තමන්ට ඕටැන් කළ වස්වක තවුසන් දැක ඕනොවුන් සොයා බරණැස ඉසිපතන මිකතායට වැඩම කොට පළමු ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරවන ලත්තේ ඇසළ පොහෝ දිනකදීය.
0: ඇසළ පොහෝදා පින්සාර අරුත 89.1 89.3 Supreme Radio.

උදේ 9:00 විනාඩි 8යි දැන් වෙලාව. ඉතින් අද බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිද්ධ වෙච්ච ඇසළ පොහේ දිනය. ඒ තමයි බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහා මායා දේවියගේ කුස තුන පිරිසිදු ගතේ අද වගේ ඇසළ පොහේ දිනයක. ඒ වගේම සිද්ධාත් බෝසතාණන් වහන්සේ ගිහි කෙහෙ කලකිරි මහා අභිනිෂ්ක්‍රමණයේ සිදුගුණෙත් අද වගේ ඇසළ පොහේ දවසක, රාහුල කුමරගේ උපත සිදුවුණේ අද වගේ ඇසළ පොහේ දවසක. ඉතින් ඇසළ පොහේ දිනය කියලා කියන්නේ මෙරට බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිද්ධ වෙච්ච පොහේ දිනයක්. ඉතින් අද දවසේදී දිවයින පුරා විහෙර විහාරස්ථානවල විවිධාකාරයෙන් ආගමික වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඔයාලට මතක් කරනවා හවස 4 වෙනකම් මාවත් අහගෙන ඉන්න කියලා. මේ පැත්තට කතා කරන්නේ 01112510610ට, එහෙම නැත්නම් 01718893983 3ට WhatsApp message එකක් එවන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ වගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එක තියෙනවා. අපිව ඔන්ලයින් අහන්නත් ඔයාලට පුළුවන්. හවස 4 වෙනකම් මම මෙතන ඉන්නවා. උදේ 9:00 විනාඩි 9:00 දැන්. Money, Misha.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට ඒ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක්ඛින්දරන ජීවිතයක් තියෙන. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

0: ශාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: ලිතුවේනියාව රැකියාව කරන් දෙන්නම් කිව්වද?
2: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
1: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
0: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් වෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0112 668 1022
4: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවතු සුවඳින් සලසන්න. Godrej Air Power Pocket Fragrances. Happening evening drive එක
0: lead කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
6: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
5: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්.
4: Back to back සින්දු අහන්න.
7: Let's go.
0: Every weekday at 4 p.m. Dimporto with Ashi Ali.
8: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: චීනය කියලා කියන්නේ නැගෙනහිර ආසියාවේ තියෙන බිලියන 1.4කට අධික ජනගහනයක් ඉන්න ලෝකයේ දෙවැනි වැඩිම ජනගහනයක් ඉන්න රටක්. ඉතින් ඒ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන අපිට කතා කරන්න දෙයක් නැහනේ. අධ්‍යාපන සිස්ටම් එක කොහොමද වෙන්නේ කියන එක ඔයාට Google කරලා හොඳට බලාගන්න පුළුවන්. ඉතින් එහෙම Google කරලා ඔයාගේ හිතේ තියෙනවා නම් චීනට ගිහිල්ලා ඔයාගේ උසස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න, උපාධි සිහිනේ සැබෑ කරගන්න ඒකට යන්න තියෙන හොඳම තැන තමයි චායිනා ලංකා එඩියුකේෂන් එක කියලා කියන්නේ. ආවට ගියට උපාධියක් ගන්න ට වඩා චීනට ගිහින්ම හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින්, චීනයේ තියෙන හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් එක්කම හොඳම උපාධියක් ගන්න කැමති නම් යන්න ඕනේ චායිනා ලංකා එඩියුකේෂන් එකට. හැබැයි චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන්වලට අහුවෙලා සල්ලිත් නැති කරගන්න නැතුව, අනාගතේ විනාශ කරගන්නේ නැතුව හොඳම තැනකට තමයි යන්න ඕනේ. ඒකට තමයි චායිනා ලංකා එඩියුකේෂන් එකට යන්න කියලා කියන්නේ. මොකද ඒ ලෙවල් පාස් ඔයාට ලෝකෙ පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තැන චායිනා ලංකා එඩියුකේෂන් ආයතනය. එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසාම ඔයාට පෙරපුහුණුවක් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. හැම උපාධි පාඩම ලාවක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. විශ්වවිද්‍යාලයේ තුලම නවාතැන් පහසුකම් ඇතුළු තවත් බොහෝ පහසුකම් වාට ලබා දෙන නිසා ඔයාට අමතර වියදමකින් තොරව විශ්වවිද්‍යාලයේ ඇතුළෙම නැවතිලා ඔයාගේ අධ්‍යාපන කටයුතු හදාරන්න ඔන්න අවස්ථාව චායිනා ලංකා එඩියුකේෂන් එක හරහා ලබා ගන්න පුළුවන්. කෙමිකල් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල්ස් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න පුළුවන්. ඒ වගේම මියුසික් ඩිප්ලෝමා උපාධි හදාරන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. චායිනා ලංකා එඩියුකේෂන් එකේ ડોક્ટર භාග්‍යගෙන් හැම විස්තරයක්ම පිළිවෙලට දැනගන්න පුළුවන්. කතා කරන්න 0747290290ට. අනික චායිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B-gate 2 අසල කියන එකත් අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ චීනයට ගිහිල්ලා උසස් අධ්‍යාපන සිහිනේ සැබෑ කරගන්න චායිනා ලංකා එඩියුකේෂන් ආයතනයේ දැම්ම කතා කරන්න. 89.1 89.3

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ද වෙලාවදේ 9:00 විනාඩි 30. Godrej Air Power Pocket Fragrances then අලුත් සුවඳ හයිකින් පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර රතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා ප්‍රශ්නයක්ද?
3: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නැහැ. ඒ ගැන හිතලා මූණ කලවෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පු.
2: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පු. දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට.
4: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
5: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
4: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
6: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
4: මොන වර්ගයෙන්ද?
6: හොඳ වර්ගයකින්.
4: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
7: මෙල්වා මෙති දන්න කියන GI box bar.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. මනා පුහුණුවලත් ඉහළ පළපුරුද්දක් ඇති ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙනි පුරා පිහිටි විෂංකයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විෂංකයා හීරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න. අමතන්න 0777 76 76 10.
1: Godrich Air Power Pocket Fragrances. Then අලුත්ම සුවඳ හයිකි. Power Gel තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයක් නැව සුවඳින් සරසන්න. Godrich Air Power Pocket Fragrances.
0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර්. ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
4: ජාපෝඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
5: 89.1 89.3 Supreme Radio.

දෙන අවයයි විනාඩි 55යි දැන් වෙලාව. ඉතින් අද දවසේ දේ උතුම් පින්බර ඇසළ පොහෝ දිනේ අද දවසට තමයි ඉදිරියට තියෙන්නේ. අද වෙනකොට ශ්‍රී ලංකාවේ ඇසළ මාසයේ ආගමික සහ සංස්කෘතික උත්සවයන්ගෙන් පිරිච්ච සමයක් විදිහට හැඳින්වෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර, සතර මහා දේවාල පෙරහැර, රුහුණු කතරගම ඇසළ මහා පෙරහැර, බෙල්ලන්විල ගරලාදෙණිය, ඒ වගේම මැදවර සහ ගල්ගමුව ඇතුළු බොහෝමයක් ප්‍රදේශවල මේ මාසයේ පෙරහැර ඉතාමත් උත්කර්ෂවත් විදිහට පැවැත්වෙනවා. අලංකාර අලියැත්තු, උඩරට නර්තන ශිල්පීන්, හේවිසි වාදන වගේම දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මේ පෙරහැර ශ්‍රී ලංකාවේ අභිමානීය ලොවට කියාපානවා. ඒ වගේම තමයි මේ ඇසළ පුන් පොහොය දිනේ කියලා කියන්නේ ඉතිහාසය සිහිපත් කරන දිනයක් විතරක්ම නෙවෙයි, අපේ ජීවිත ධර්මයේ ආලෝකයෙන් පෝෂණය කරගන්න අපිට ආරාධනා කරන උතුම් දිනයක්. ඉතින් ඔයාට මතක් කරනවා ඒ වගේම හවස 4 වෙනකන් ඔය විදිහටම 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා. මම හවස 4 වෙනකන් මෙතන ඉන්නවා. මේ පැත්තට කතා කරන්න WhatsApp එක ඔයා වෙනුවෙන්ම ඕපන් වෙලා තියෙන නිසා WhatsApp එකට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. www.suprimeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහගෙන ඉන්නත් අමතක කරන්න එපා. උදේ 9:57 දැන්.

0: අසුනවයකෙන් අසුනවය තුනින් සුප්‍රීම් රඩියෝ හන දැන් වෙලාව උදේ දහයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල පොහෝදා පින්සාර අරුත බුදුරජාණන් වහන්සේ තාවතින්ස දිව්‍යලෝකයේදී මාතෘ දිව්‍ය රාජයාට විජම්බන හෙවත් අභිධර්මය දේශනා කිරීමද ඇසල පොහොය දිනයේදී සිදුවිය. සිදුහත් කුමරු උපත ලබා දින හතකින් මියගිය මහා මායා දේවිය පසුව තෞතිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස උපත ලැබුවාය. බුදුන් වහන්සේ ඇයට ගෞරව දැක්වීම සහ ධර්මයෙන් සංග්‍රහ කිරීම සඳහා විජම්බන හෙවත් අභිධර්මය දේශනා කළසේක. බුදුරජාණන් වහන්සේ තෞතිසා දෙව්ලොවට වැඩමකොට මව් මහ රජ ප්‍රමුඛ දෙව් පිරිසට වස්සාන කාලය තුල අභිධර්මය දේශනා කිරීම ඇරඹුවේ ඇසලපුර පසළොස්වක පොහොය දිනයක වන අතර එය බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක් ලෙස සැලකේ. ඇසල පොහෝදා පින්සාර අරුත

0: සුප්‍රීම් රේඩියෝ
1: ද වෙලාවතක් කරන්නම් උදේ 10යි විනාඩි 14යි.
2: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
3: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
2: හරි හරි, කලර් කරගන්න වෙලා නැහැ. ආ, ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ. ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පු.
4: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පු. දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ඔයා අහලා තියෙනවද රටයක්කු ගැන?
7: රටයක්කු ගැන, රටයක්කු ගැනත් අහලා තියෙනවා. ලංකාවයක්කු ගැනත් අහලා තියෙනවා. යක්ක විමානයකන ජීවත් වෙන්න තින්නේ.
6: මේක මේ ඇත්ත රටයක්කු ගැන කතා කරන්නේ චාමර.
7: ශාන්ති කර්ම ගැන කියන්නේ රටයක්කුම ගැන.
6: රටයක්කු මෙහෙම නැත්තම් රිද්ධියාගේ කියන්නේ දරුතොල උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක් චාමර. දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රටයක්කුම එහෙම නැත්තම් රිද්ධියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවැත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ඔය බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
6: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
5: සුප්‍රීම් රේඩියෝ.

0: சுப்ரீம் ரேடியோ மேக சூப்பீரியர். ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමි වුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගොල්ලන්ගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3 Supreme Radio.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
4: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: Supreme Radio.

0: doveri e astronauti ai tunnel Supreme Radio.
1: උදේ 10යි විනාඩි 35යි දැන් වෙලාව. ඉතින් මම කලින් කිව්වානේ මේ ඇසළ පොහේ කියලා කියන්නේ, එහෙම නැත්නම් මේ ඇසළ මාසය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ආගමික වගේම සංස්කෘතික උත්සවයන් පැවැත්වෙන මාසයක් කියලා. ඒ වගේම තම විශේෂ සංස්කෘතික උත්සවයක් පැවැත්වෙනවා මේ ඇසළ පොහේ දවසේදී. ඉතින් මේ දකුණු පළාතේ එක් කොටසක විතරයි මේ උත්සවය සමරන්නේ. මේක මේ විශේෂයෙන්ම මේ පොහොය පිළිබඳ, ඒ කියන්නේ මේ කිරි පොය කියලා තමයි මේ දවස හඳුන්වන්නේ. ඉතින් අහුන්ගල්ල බලපිටිය වගේ ප්‍රදේශවල තමයි වාර්ෂික වශයෙන් මේ චාරිත්‍රය සිද්ධ කරන්නේ. කිරි පොය කියලා කියන්නේ ඇසළ පොයට දකුණු පළාතේ, අර මම කලින් කිව්වා වගේ, එක්තරා ප්‍රදේශයක් විතරක්, එක්තරා කොටසක් විතරක් සමරන උත්සවයක්. එදේ මේ කිරි පොය විදිහට මේ උත්සවය මේගොල්ලන් උත්සවශ්‍රීයෙන් සිද්ධ කරන, හරියට නිකන් අපි සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරනවා වගේ, ඒ වගේ උත්සවශ්‍රීයෙන් පවත්වන උත්සවයක් තමයි මේ කිරි පොය උත්සවය. ඉතින් මේගොල්ලෝ මේකට කරන්නේ පොල් කිරි, හල්පිටි, සීනි, හකුරු අකුරු, ඒ වගේම වියළි මිදි, කජු ආදිය යොදාගෙන එන සකස් කරන කිරිය හරිම ප්‍රණීත ආහාරයක් කියලා අපි දන්නවා. ඉතින් බොහොමයක් ප්‍රදේශවල පැවැත්වෙන මේ කිරි දානයක් නම් අනිවාර්යයෙන්ම අපි කිරිය කියන ආහාරය අනිවාර්යයෙන්ම හදනවා. ඉතින් එදාට කිරි පොය දවසේදීත් විශේෂයෙන්ම මේගොල්ලෝ මේ සිද්ධ කරන්නේ මේ කිරිය හදන එක. ඒ වගේම තමයි මේ කිරි පොය චාරිත්‍රය මේගොල්ලෝ සිද්ධ කරන්නේ ඊර බැහැලා ගියාට පස්සේ, ඒ කියන්නේ හවස් යාමේදී මේ අදාළ ගම්වැසියන් හවසට ඒගොල්ලන්ගේ ගමේ තියෙන දේවලට යනවා. දේවලට ගිහිල්ලා තමයි මේ කිරි පොය, එහෙමත් නැත්නම් ඇසළ පොහෙ දවසේ සහ ඊට පස්සේ දිනේදී විවිධ චාරිත්‍ර වාරිත ඇතුළත් මේ සංස්කෘතිකාංග රසකින් සමන්විත මේ උත්සවය සමරන්නේ. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි මේ අදාළ ප්‍රදේශයේ මේ ගැමියෝ නිතරම කියන දෙයක් තමයි මේ ජෝර මරනවා කියන එක. ජෝර මරනවා කියලා කියනකොට අපිටත් නිකන් හරි අමුතු වචනයක් නේ. මිට කලින් අපි ඒ වචන ගැන අහලා නැහැ නේ. දෙගොල්ලන් කියනවා ගෙදර ගිහින් ජෝර මරලා එන්නම් කියලා. ඉතින් ඒකේ තේරුම තමයි දවල් ඉඳන් හැඳි ගාලා හදන කිරියා සහ කෙරෙබත් ගෙදර සාලේ බිම වාඩි වෙලා කෙහෙල් කොලේක දාලා කන එකට තමයි මේ ජෝර මරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ උත්සවයට කලින් දවස් 2-3කට විතර කලින් තමයි මේ මස් මාළු මුකුත් කන්නේ නැතුව ගෙවල් කහ වතුරෙන් හොදලා කිරි පොය දවසේ උදේ පටන් කිරිය හැඳි ගන්න එක තමයි කරන්නේ. ඉතින් එදා උදේ ඉඳන් හදාගත්ත කිරිය රස විඳින එකට තමයි මේ ජෝර මරනවා කියලා කියන්නේ. ඉතින් මුළු ගමක්ම එකතු වෙලා තමයි ගමක් කියලා කියන්නේ මේ දකුණු පළාතේ එක්තරා ප්‍රදේශයක් විතරයි මේ දේවල් සිද්ධ කරන්නේ, මේ කිරි පොය සමරන්නේ, මේ සංස්කෘතික අංගය සමරන්නේ. ඒ වගේම මේ කිරි පොය දවසේදී මේ චාරිත්‍ර වාරිත සිද්ධ කළා මිනිස්සුන් මේ පත්තිනි මෑණියන්ගෙන් ගම ආරක්ෂා කරලා දෙන්න, දරු සම්පත් ලබා දෙන වගේ දේවල් ඉල්ලන. ඒ වගේම ඩීවරයෝ දෙවොල් යක්ෂයාට කනලව් කරලා ඔවුන්ව මුහුදෙදී ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා. ගොඩක් දවස්වලට ඉගෙන බහුදින ධීවර යාත්‍රා ඇරෙන අනිකුත් දේවර යාත්‍රා සාමාන්‍යයෙන් මේ දවසට මුහුද යන්නේ නැහැ. ඒ දවසේද කිරි පොය සමරන දවසේදී. ඉතින් මේ වගේ අපේ ලංකාවේ අපි නොදන්න තවත් කොච්චර සංස්කෘතික අංග හැංගිලා තියෙනවද? ඉතින් ඇසළ පොහේ දවසේ මම අර කලින් කිව්වා වගේ ඇසළ පොහේ හරිම විශේෂ දවසක් අපේ බෞද්ධයන්ට. ඉතින් ඒ වගේම මේ ඇසළ පොහේ දවසේදී විවිධාකාර සංස්කෘතික අංග රැසක් අපේ රටේ සිද්ධ වෙනවා. ඒ වගේම වෙහෙර විහාරස්ථානවල විවිධාකාර පුණ්‍ය කටයුතු මේ අද දවසේදී සිද්ධ වෙනවා. ඉතින් මතක් කරන ඔයාලට හවස 4 වෙනකන් එක දිගටම සුනවයි කියන 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා. උදේ 10යි විනාඩි 39යිද?

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නි ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 188 උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
2: බෑක් ටු බෑක් සින්දු අහන්න
6: Let's go
1: Every weekday at 4 p.m. Tim Porto with Ashi Ali.
2: 89.1 89.3
1: Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය. ඇසල පොහෝදා පින්සාර අරුත
1: ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ත්‍රිපිටක ධර්මය සුරක්ෂිත කරන ලද්දේද ඇසළ පොහේ දිනකදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ගතවන විට මිත්‍යා ලබ්ධික දුර්මතාධාරීන්ගෙන් අපිරිසිදු වූ බුදු දහම සකස් කර ගැනීම පිණිස ධර්ම සංගායනාවක් පැවැත්විය යුතු බවට අවබෝධ කරගත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අජාසත් රජුගේ අනුග්‍රහයෙන් සත්ත පන්නේ ගුහද්වාර මණ්ඩපයක ශාසන ඉතිහාසයේ පළමු ධර්ම සංගායනාව පැවැත්වූ වේද ඇසළ පොහොය දිනක වීම ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි.
0: ඇසළ පොහොදා පින්සාර අරුත

0: ಸುಪ್ರೀಂ ರೇಡಿಯೋ ಮೇಕ್ ಸೂಪೀರಿಯರ್.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3 Supreme

0: සුප්‍රීම් රේඩියෝ
1: උදේ 11 විනාඩි 15යි දැන්.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022.
0: The welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. නිල්ලග්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show.
2: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
4: අසු නවයයි තුන. Supreme Radio.

0: අභයයි එක අසු අභයයි තුන දිවයින පුරා සිසාරා සුප්‍රීම් රේඩියෝ
1: උදේ 11 විනාඩි 20යි දැන් වෙලාව. ඉතින් අද උතුම් පින්බර ඇසළ පුන් පොහෝ දිනය බුදු සසුනේ ඉතිහාසය වෙනස් කරපු අසිරිමත් සිදුවීම් රැසක් සිද්ධ වෙච්ච දිනයක් තමයි ඇසළ පොහොය දිනය කියලා කියන්නේ. ඒ වගේම බෞද්ධයන්ගේ හදවත් තුළ විශේෂ සංදිස්ථානයක් කරගන්නා දවසේදී ඇසළ පොහොය දිනය. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා කිහිපයක්ම මේ ඇසළ පොහොයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අතර ධර්මයේ ලොවට ප්‍රථම වරට ප්‍රකාශයට පත් වුණේ තද වගේ ඇසළ පුන් පොහොය දිනයක. ඒ වගේම සංඝරත්නයේ ආරම්භය සිද්ධ වුණේ තද වගේ ඇසළ පුන් පොහොය දිනයක. මං කලින් කිව්වා වගේ ඇසළ පුන් පොහොය කියලා කියන්නේ ඉතිහාසය සිහිපත් කරන දිනයක් විතරක්ම නෙවෙයි, අපේ ජීවිත ධර්මයේ ආලෝකයෙන් පෝෂණය කරගන්න අපිට ආරාධනා කරන උතුම් දිනයක්. බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කරපු කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාව අපිත් අපේ ජීවිතවලට එකඟ කරගන්න ඕනේ, එකතු කරගන්න ඕන දවසක් තමයි අද දවස. මේ පින්බර ඇසළ පුන් පොහේ දවසේදී සිල් සමාදාන වෙලා, බණ භාවනාවල නිරත වෙලා, දානමාන වගේ පුණ්‍ය කටයුතුවල නිරත වෙලා සැබෑ බෞද්ධ ජීවිතයක් ගත කරන්න අද දවසේදී අපි අදිටන් කරගන්න ඕනේ. සැබෑ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න මේ ඇසළ පුන් පොහොය දවසේදී අපි හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න ඕනේ. අහගෙන ඉන්න හවස 4 වෙනකන් එක දිගටම දවල් 11:00 විනාඩි 21යි දැන්.

0: 89.1 Supreme Radio.
1: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයිකින්. Power Gel තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර රථය නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
4: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
5: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වලකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයකි.
0: 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande, magi rata.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ටේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
4: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
5: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
3: ඉවරයි අද
5: ආ කවද දැක්ක හීනේ
6: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
5: ඕවා නබුතුම ඔබට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම තවල් එකට
2: සිංදු කැෆේ විත් නිමේෂා
7: 89.1 89.3

0: තැම්බෙලාබ දහවල් දොලායි අසුනවය එකෙන් අසුනවය තුනෙන් ඔයා මේ හගෙනන්නේ සුප්‍රීම් රඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනටිතහනය ලොතරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල පොහෝදා පින්සාර අරුත
1: බුදුරදුන්ගේ ප්‍රථම වස් සමාදානයේ සිට වූයේද ඇසළ පොහෝ දිනකදීය. ඉන්දිය භූගෝලීය පරිසරය අනුව ඇසළ මාසය වස්සාන ඍතු ආරම්භ වන මාසයයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේද එම ක්‍රමයට අනුගත වෙමින් වර්ෂා ඍතුවේ තෙමස වස් සමාදන්ව ආගමික සහජීවනයෙන් ගිහි පැවිදි පිරිස් සමග පින් දහම් කරමින් කාලය ගත කිරීමට අනුතැන වදාළ සේක.
0: ඇසළ පොහෝදා පින්සාර අරුත

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012
2: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahanna.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
9: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: නෝයා අහලා තියෙනවද රට යක්කු ගැන
2: රට යක්කු ගැනත් අහලා තියෙනවා. ඉතින් ලංකාවේ යක්කු ගැනත් අහලා තියෙනවා. යක්ක විමානකනේ අපි ජීවත් වෙන්නේ. ඉන්නේ
1: මේක මේ ඇත්ත රට යක්කු ගැන කතා කරන්නේ. චාමර
2: ශාන්ති කර්ම ගැන කියන්නේ රට යක්කුම ගැන.
1: රට යක්කු මෙහෙම නැත්තම් රිද්දියාගේ කියන්නේ දරුදොළ උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක්. චාමර දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රට යක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: අත් පිහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකියි. ඒ පිළිබඳව දැනුවත් වන්න
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල පොහෝදා පින්සාර අරුත ලක්දිව ප්‍රථම වස් සමාදන්වීම සිදුවේද ඇසල පොහෝ දිනකදීය. අදින් වසර 2300කට පෙර ඇසල පොහෝ දිනක ලක්දිව ප්‍රථම වස්සාන සමාදානය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ලක්දිව ප්‍රථම වස් සමාදන්වීම මිහින්තලයේදී සිදු වූ අතර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේද ලක්දිව ප්‍රථම වරට පැවිදි වූ මහාරිට්ට තෙරුන් ප්‍රමුඛ 60 දෙනමක් මහරහතන් වහන්සේලා පළමු වස් සමාදානයට එළඹි බව මහාවංශයේ සඳහන් වේ. ඇසල පොහෝදා පින්සාර අරුත

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දවලවදවල කයි වෙනාඩි 17යි.
2: ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
3: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
2: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
3: Back to back Sindhu Ahanna.
6: Let's go.
7: Every weekday at 4 PM
8: in Porto
7: with Ashi Ali.
9: The Welcome Show.
10: Ahena ahana katha athara rasa katha ahena payatuna.
11: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරි වටදාගේ නේද?
1: ඔව්.
11: ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ග

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: දවල්ලෙකයි විනාඩි 22යි දැන් වෙලාව. ඉතින් මම හවස 4 වෙනකන් ඉන්නවා මේ පැත්තේ. වාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් දෙන්න. 01112 510 510 කතා කරන්න. එහෙමනම් තම 0718 89 89 3ට මේ පැත්තට WhatsApp message එකක් එවන්න පුළුවන්. ඉතින් මට කෝල් එකක් දුන්න ආපු ගමන්ම යාළුවෙක් එයා මතක් කරන්නම් ඉස්සල්ලාම අත්තිඩේ සුරංගමට කතා කරා. අද ගෙදර තමයි ඉන්නවා කියලා කිව්ව. ඉතින් වයිෆ් නිල්මිනීවත් ගොඩක් ආදරේ ලස්සනම ලස්සන සින්දු එකතු කරගන්න කියලා තමයි මට කිව්වේ. ඕකේ. වගේ www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් ඔයාලට පුළුවන්. තව චූටිම චූටි වෙලාවකින් මම එනවා TikTok live එකක්. ඉතින් අපේ live එක පැත්තේ ආලෝක කට්ටියත් සෙට් වෙලා රෙඩි වෙලා ඉන්න. හරිද? රයිට්. අපි යනවා සින්දුවක් අහන්න. දවල් 1:23 දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෑගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකි පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටරතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෑගන්සස්
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දවල් රාත්‍රී 7ට. අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ.

0: 89.1 89.3 දිවයින පුරා සිසාර සුප්‍රීම් රේඩියෝ.
1: තවලකයි විනාඩි 46 දැන් වෙලාව. දැන් මේ අද පොඩ්ඩක් මේ මට හිතුණා කාලගුණ වාර්තාව පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලාද, කොහොමද වෙද අප්ඩේට් එක තියෙන්නේ කියලා. මොකද කෝකටත් හොඳයි දැනගෙන ඉන්න එක නේද. ඉතින් මේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වෙන්න පුළුවන්. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන් කියලා තමයි ඉතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ කියවෙන්නේ. අනිත් ප්‍රදේශවල, ලංකාවේ අනිත් ප්‍රදේශවල නම් වියලි කාලගුණික තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට සුළඟේ වේගය ටිකක් වැඩි වෙන්න පුළුවන් නිසා ඒකනත් අවධානයෙන් ඉන්න කියලා වට මතක් කරනවා. ඒ වගේම හලාවතේ ඉඳලා කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් වෙන මුහුදු ප්‍රදේශවලත් තනින් තන වැසි ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම නිරිත දෙසින් හමායන සුළගේ වේගය පැයට කිලෝමීටර 30 40ක් පමණ වෙනවා. ඉතින් හම්බන්තොට පොතුවිල් දක්වා සහ කල්පිට සිට මන්නාරම සහ කංකසඳුරේ හරහා මුලදී දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වෙන්න පුළුවන් ඒක නිසා. මුලිතව ඉඳලා ත්‍රිකුණාමල දක්වා සහ කල්පිටියේ ඉඳලා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලත් හුළඟේ වේගය වැඩි වෙන්න පුළුවන් නිසා මේ ගැන අවධානයෙන් ඉන්න ඒ අදාළ නාවික කටයුතු වල, ඩීවර කටයුතු වල නිරත වෙන ප්‍රජාව මේ ගැන සැලකිලිමත් වෙන්න අවධානයෙන් ඉන්න. හුළඟේ වේගය වැඩි වෙනවා කියලා කියන්නේ ඉතින් මුහුදු රළත් මුහුදු රළේ රළු ස්වභාවයක් ගන්න පුළුවන් ඒක නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා අපට මතක් කරනවා. ඉතින් හවස ගමන් බිමන් හැම යන දාගෙන ඉන්නවා නම් ඔයා පොඩ්ඩක් ඒ ගැනත් කල්පනා නැවේ. මොකද වහිනවා ඒක නිසා අවශ්‍ය කියන්නේ කුඩයක් එහෙම අරගෙන ගියාට පාඩුවක් වෙන්නේ නැහැ නේද. ඒක නිසා මොකද ඊට පස්සේ වැස්සේ තෙමුණට පස්සේ එල්ලෙඩ හැදෙනවානේ. ඒක නිසා අපි හොඳ පරිස්සම් වෙලා ඉන්නේ අපේ ඇඟට කුඩායිනේ. ඒක නිසා හවස එහෙම ගමන් එහෙම යන්න ඉන්නවනේ. දැන් දන්සල් එහෙම තියෙනව නේද, මන්නම් එනකොටම දන්සල්, ඒ කියන්නේ අපේ ගෙදරද ඔෆිස් එකට එනකම් මං දැක්ක මාර්ගෙට දන්සල් දෙන. ඒක නිසා දැන් අපේ කට්ටිය හවස එහෙම පොඩ්ඩක් ඉතින් අද නිවාඩු දවස නිසා දන්සල් එහෙම වදින්න යන්න එහෙම අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් කුඩයක් එහෙම අරගෙන ගියාට පාඩුවක් වෙන්නේ නැහැ ඔයාට. මේ පැත්තට කතා කරන්න මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මාව ඔන්ලයින් අහන්නත් දැන් ඔයාලට පුළුවන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන්. දවල් එකයි විනාඩි 42යි දැන්.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහරයි කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් අකුණ පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ දායක
8: Eighty-nine point one, 89.3.

0: 89.1, 89.3 Supreme Radio.
1: දවල්ලකයි විනාඩි 51යි දැන් වෙලාව. ඉතින් මේ පැත්තට කතා කරාද මැසේජ් කරන්න කියලා මතක් කරගෙන තව දෙයක් වට මතක් කරන්න ඕනේ. යන්න හොමම අපේ Facebook එකට ගිහිලා search කරන්න Supreme Radio කියලා. එතකොට ඔයාලට අපේ page එක දකින්න ලැබෙනවා. ඉතින් තවමත් අපේ page එක like කරලා නැත්නම් page එක like කරන්න බලන්න page එකේ අපි ඔයා වෙනුවෙන් මොනවද upload කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ videos වලට like කරන්න, comment කරන්න, මේ videos වගේ යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා. Facebook එකෙන් යන්න කෙලින්ම ඔයා YouTube එකට YouTube එකේ අපේ channel එක තියෙනවා Supreme Radio අපේ channel එක. ඉතින් අපි subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. YouTube එකෙන් නෝ TikTok එකට තමයි යන්න ඕනේ. TikTok එකේ අපි follow කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා TikTok එකකින් අපි follow කරාත් අපි live ආපු ගමන් ඔයාට notification එකක් එනවා. ඔන්න දැන් follow කරන්නකෝ. දැන් දෙකට මම live එක එනවනේ. එතකොට ඔයාට උඩින් notification එකක් එයි යන්න කියලා live එකට. හරි TikTok live TikTok එකේ පස්සේ ඔයා කෙලිම යන්න ඕනේ Instagram එකට. anyway ඔව් Instagram එකට තමයි මම Instagram එක ගැන මතක් කරේ නැහැ. දැක්කම නම අමතක වෙනවා. තනියම ඉන්නකොට එහෙම තමයිනේ හරියට අමතක වීම සිද්ධ වෙනවා. ඉතින් Instagram එකේ අපි follow කරන්න කියලා ඔයාලට මතක් කරනවා. 0112510510ට කෝල් එකක් දෙන්න. 0718893893ට WhatsApp message එකක් තියන්න. එහෙනම් අපි යනවා සින්දුවක් අහන්න. හවස 4 වෙනකම් මම මෙතන. දවල් 1:53යි දැන්.

0: ගුඩ්අෆ්ටර්නූන් දැන් වෙලාව දවල් දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල පොහෝදා පින්සාර අරුත සිද්ධාර්ථ කුමරු තම මව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම සිදුවේද අදවන් පින්බර ඇසල බොහෝ දිනකදීය. තුසිත දෙව්ලොව වැඩවිසූ බෝසතුන් මහා සිහිනුවනින් යුක්තව කල්යල් බලා සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් සිල්වත් මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පුන් පොහෝ දිනයක වීම සුවිශේෂී සිදුවීමකි. එදින මහාමායා දේවිය උපෝසත සිල් සමාදන්ව සයනය කරන විට සුදු ඇත්පැටවෙකු සුදු පියුමක්ගෙන මව්කුසට ඇතුළුවන සීනයක් තුටුවාය. මෙම ආශ්චර්යමත් සිදුවීමත් සමඟ දස දහසක් සක්වල එකවර කම්පාවෙමින් මහත් ආශ්චර්යක් පහළ විය. ඇසල බොහෝදා පින්සාර අරුත

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හෆනින් ඉවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් මට උගලට වරු කියන්න බෑනේ
1: Back to back, Sindhu Ahanna.
4: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Aashi and Nihau. Love Sundar Tanupara Dese.
1: Mana Bendulu, Asse Nogetu Nutan Soya. Utumayamu Satcharya.
0: Travel with Supreme.
1: Satya Davas Paheva.
5: The Welcome Show Ahanna.
6: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දෙවලා මතක් කරන්නම් දවල් දෙකයි විනාඩි 31යි.
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න මනාපුහුණුවලත් ඉහළ පළපුරුද්දක් ඇති ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙන පුරා පිහිටි විෂංකයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විෂංකයා හීරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න අමතන්න 0777 76 76 10.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: නෝයා අහලා තියෙනවද රට යක්කු ගැන?
6: රට යක්කු ගැනත් අහලා තියෙනවා. ඉතින් ලංකාවේ යක්කු ගැනත් අහලා තියෙනවා. යක්කා විමානයකනේ අපි ජීවත් වෙන්නේ. ඉන්නේ
1: මේක මේ ඇත්ත රට යක්කු ගැන කතා කරන්නේ. චාමර
6: ශාන්ති කර්ම ගැන කියන්නේ රට යක්කුම ගැන.
1: රට යක්කු මෙහෙම නැත්තම් රිද්දියාගේ කියන්නේ දරුදොල උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක්. චාමර දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රට යක්කුම එහෙම නැත්තම් රිද්දියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැඳෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
4: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රට.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා සුප්‍රීම් රේඩියෝ.
1: දවල් 2:46 දැන් වෙලාව කිව්වත් වගේ දැන් මේ වෙලාවේ මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉක්මනට එන්නේ පැත්තට. ඒ වගේම මේ පැත්තට කෝල් එකක් දෙන්නත් අමතක කරන්න එපා. 0112510510 කතා කරන්න. එමන්දත් නම් 0718893893 WhatsApp message එකක් එවන්නත් ඔයාට පුළුවන්. එවගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම තව වැඩ කොටසක් තියෙනවා ඔයාට සිද්ධ කරන්න. යන්න යන්න දුවලා දුවලා දුවලා ඉස්සර කංකම් බුරු කරනවා වගේ. කංකම් බුරු සිසින්නෝර මං කියන දේ අහනවද? ඔව්. එහෙනම් දුවලා දුවලා දුවලා දුවලා ගිහලා ගන්න ෆෝන් එක අතට අරගෙන යන්න ටක්ටක් ආලා Facebook එකට ගිහිල්ලා සර්ච් කරන්න Supreme Radio කියලා. එතකොට අපේ පේජ් එක වට පේනවා. අපේ පේජ් එක තාම ලයික් කරේ නැත්නම් නෝටි වෙන්න නැතුව හොඳ බබාල වගේ ලයික් කරන්න. ඊට පස්සේ ආයන්න කෙලිම YouTube එකට අපේ channel එක තියෙන අපේ subscribe කරන්න. YouTube එකෙන් TikTok එකට ගිහිල්ලා TikTok එකේ අපි follow කරලා නැත්නම් follow කරන්න. TikTok එකෙන් යන Instagram එකට Instagram එකෙත් අපි follow කරන්න. හරි, අපේ live එකේ ඉන්න යාළුවන්ව මම තව සුළු මොහොතකින් මතක් කරනවා. එතකන් ඔයගලන්ට පුළුවන් දිගටම 89.1 89.3 Supreme Radio අහගෙන ඉන්න. ඒ වගේම මම ඉන්නව මෙතන හවස 4 වෙනකන්. ඒක නිසා මේ පැතර 4ට කලින් කතා කරන්න හොඳේ. දවල් 2:41 දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ, ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නෑ. ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ, දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවර දැන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112 739 180 89.1 89.3

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්. ඇසල පොහෝදා පින්සාර අරුත
1: සිද්ධාර්ථ කුමරුවන් සතර පෙරනිමිති දැක ගිහිගේ කන කිරි පරම විමුක්තිය සොයා යෑමේ අරමුණින් ගිහිගෙයින් නික්ම යාම සිදු වූයේ ඇසල පොහෝ දිනේ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මෙය මහ විනිශ්‍රමණය ලෙස ශාසන ඉතිහාසයට එකතු වේ. කන්තක අසුපිටින් චන්නැමති සමග නිර්ංජනා ගංතෙරට පැමිණි කුමරුවන් ලෝකෝත්තර සුවය අවබෝධ කර ගැනීම වෙනුවෙන් අප්‍රමාදී වූවාය.
0: ඇසල පොහෝදා පින්සාර අරුත

0: 89යි 1 89යි 3 දිවයින පුරා සිසාරා සුප්‍රීම් රේඩියෝ
1: හවස 3යි විනාඩි 9යි දැන් වෙලාව. ඉතින් අපේ ලයිව් එක පැත්තේ යාළුවෝ ටිකක් ඉන්නවා. යාළුවෝ කට්ටිය එකතු කරගන්න තමයි මේ යන ලෑස්ති වෙන්නේ. සුපුරුදු විදිහට සාමාන්‍යයෙන් ඉතින් මගේ ලයිව් එක කියලා කියන්නේ මම අනිවාර්යෙන්ම ලයිව් එකේ යාළුවෝ මතක් කරන්න කලින් ඉස්සලාම කියලා ඉන්නේ කවුද මගේ ලයිව් එකට පළවෙනි කමෙන්ට් එක දැම්මේ කියලා. ඉතින් අද දවසේදී මගේ ලයිව් එකට ඇවිල්ලා පළවෙනි කමෙන්ට් එක දාලා ජයග්‍රහණය කළේ කවුද? චාන්දනි. එහෙමයි. ඒ වගේම ගිෂු ඉන්නවා කැගල්ලෙන්. ඒ වගේ ගිෂු කියලා තියෙනවා ෆැමිලිකේ හැම කෙනෙක්ම එකතු කරගන්න කියලා. රමේෂ්, ඒ වගේම ලොකු අම්මා ඉවෝනා බබාව එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ජයන්ත ඉන්නවා, ලහිරු ඉන්නවා, ආකාශ ඉන්නවා, මාතලින් යාගේ අම්මවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා. අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. එරා ඉන්නවා, සචිත් රන්දික ඉන්නවා, සනු ඉන්නවා, චෛලත් කුමාර ඉන්නවා, අංජුනී ඉන්නවා, එතක මහනගමින් ප්‍රේසිලි ඉන්නවා, ලොකු දුව ඌෂා, සෙවමි පොඩි දුව නිමේෂා, ඖෂධිව ලස්සර සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. එතකම මයිකි, සමන් කුමාර ඉන්නවා, ගයාන් ඉන්නවා, ඩිලක්ස් ඉන්නවා, අරුණ ඉන්නවා, ප්‍රදීප් ඉන්නවා, සචින්ත ඉන්නවා, ඇන්ටනි ඉන්නවා, දිසා ඉන්නවා, පිංගු ඉන්නවා, සෙල්වි ඉන්නවා, ඩිලන්ස් ඉන්නවා, කාලෙකට පස්සේ. ඒ වගේම කලගෙඩි හේනෙන් අපේ සයුනි ඉන්නවා, ඈන් ඉන්නවා, හයි ඈන් ඔන්න ඔයාලත් මතක් කරනවා. එතකම අපේ කවිදා ඉන්නවා අම්පාරෙන් අපිත් එක්ක එකතු වෙලා, දේශාන් ජා ඇලින් අපිත් එක්ක එකතු වුණා. එතකම ශ්‍රියානිව මතක් කරන්න ඕනේ, ප්‍රියන්ති ඉන්නවා, රිකාස් ඉන්නවා, ඒ වගේම අපේ කටානින් ස්ටීව් ඉන්නවා. ස්ටීව්වත් ගොඩක් ආදරේ මේ වෙලාවේ මම එකතු කරගන්නවා. රයිට්, එහෙනම් අපේ ලයිව් එකේ කට්ටිය මේ විදිහට තමයි ඉන්නේ. අපේ ප්‍රියසියලි කියලා තියෙනවා තව යාළුවෝ කට්ටියක්ව, සමදරා නංගිගේ දුව ඖෂධි, පුතා තනුකව එකතු කරගන්න කියලා. අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම ලස්සන සින්දුවකට එකතු කරගන්න. හවස 4 වෙනකන් මාවත් අහගෙන ඉන්න කියනකොට මතක් කරන්න ඕනේ හින්දු බෙන් අපේ සාෂ්. ඇත්තටම දේශාන් තමයි මතක් කරේ සාෂ මතක් කරන්න කියලා. සාෂත් ගොඩක් ආදරේ ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. සුමුදු ඔයාවත් මතක් කරනවා. හවස 3:00 වෙනාඩි 11යි දැන්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට ෆ්‍රේකන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සලසන්න ගොඩ්රිච් එයා පව පොකට ෆ්‍රේකන්සස්
2: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරෙන මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
2: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය ප්‍රියන් කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
5: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
6: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ නිපු. නිල්ලග්ගම නොය නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
2: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show.
0: අසු නවයයි එක. Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකා ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.3 Supreme Radio.
1: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයිකි. Power Gel තාක්ෂණය නිසා සුවඳ දින දිහා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
3: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
4: lead කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
7: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න.
8: Let's go.
9: Every weekday at 4 PM in Porto with Ashley Ali.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
11: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. Okay, Hunter. Okay, Hunter.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ඔබට සිත ආදරේයි.
1: අසු නවයයි එක, අසු නවයයි තුන, දිවයින පුරා සිසාරා සුප්‍රීම් රේඩියෝ.
2: තුනයි වෙනනි පනස් තුනයි දැම් වෙලාව මං කිවන හතර වෙනකං ඉන්නවා කියෙන දැම්මගේ වෙලාව ඇවිල්ලයි තිෙන ම යන්න තමයි ලැස්ති වෙන. හැබයි ඉට කලින් මෙපතර කතාකරපු යාඩෝ කිහිපදනෙක් ඉන්නව එගලඟ මතක් කරන්න ඕනේ. කොත්සොත්තෙන් ෆිලේෂය කතා කර දුවෝෂිණී නවීන් පුතාව රස්සන සින්දුවකට එකතු කරගන්න කියල කිව්ව. ඒවගේම මොරටුවෙන් ජයමල් කතා කරා තනුෂ්කවයි මංජුවයි ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියල කිව්ව. ඒ වගේ මතක් කරන්න ඕනේ අම්පාරි වීසි හැන් ලූම් ලම ඉතිං එකළමයි ගොඩක් කාතර ඊලක සිදුර මම එකතු කර ගන්න. ඒ වගේම අපේ තරදු ඇවිල්ලා මේ වෙලාවේ ලයිව් එකට තරදු ඔන්න ඔයාම තිරක සින්දුවට ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. දේශාන්න මතක් කරානේ කොහොම ආකාශ කවිදු ඔයාවත් එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. ස්කාරියන් ඔයාවත් මතක් කරා. රයිට්, එහෙනම් මේ විදිහට තමයි අපේ ලයිව් එකේ යාලුව සෙට් එක ඉන්නේ. මෙයාලුව එකතු කරගෙන මම යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද ගියාට ආය සුපුරුදු විදිහට හෙට දවල් දෙකට සින්දු කැෆේ අරගෙන මම එනවා ආගේ ළඟට. එතකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ගිහින් එන්න. මන්නි මෙෂා.

0: සැන්දෑවක් වෙලාව හවස හතරයි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල පොහෝදා පින්සාර අරුත
1: අප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සිදු කළ ප්‍රථම ධර්ම දේශනය සිදු කළේද අදවන් පින්බර ඇසල පොහෝ දිනකදීය. වසර හයක් දුෂ්කර ක්‍රියාවේ නියැලෙමින් ලෝකයාටම අමෘත පදේ වූ නිවන උදාකර දීම වෙනුවෙන් උතුම් වූ සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් බුදුරජාණන් වහන්සේ තමා අවබෝධ කරගත් ගැඹුරු ධර්මය අවබෝධ කර දීම වෙනුවෙන් දිවසින් බලන කල තමන්ට ඕටැන් කළ පස්වක තවුසන් දැක ඕනෝන් සොයා බරණැස ඉසිපතන මිකතායට වැඩමකොට පළමු ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරවන ලත්තේ ඇසල පොහෝ දිනකදීය.
0: ඇසල පොහෝදා පින්සාර අරුත

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 Fiber laser, CNC laser, plastic laser, සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල opening production වෙතින් අමතන්න 011 2 739 180 The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: නෝයා අහලා තියෙනවද රටයක්කු යන
2: රටයක්කු ගැන රටයක්කු ගැනත් අහලා තියෙනවා දී ලංකාවයක්කු ගැනත් අහලා තියෙනවා යක්ක විමානයක නේ ජීවත් වෙන්නේ දින්නේ
1: මේක මේ ඇත්ත රටයක්කු ගැන කතා කරන්නේ චාමර
2: ශාන්ති කර්ම ගැන කියන්නේ රටයක්කුම ගැන
1: රටයක්කු මෙහෙම නැත්තම් රිද්ධියාගේ කියන්නේ දරුදොල උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක් චාමර දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රටයක්කුම එහෙම නැත්තම් රිද්ධියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවතුනා කියලා තමයි සඳහන් වෙන්නේ විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට ෆ්‍රේකන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න ගොඩ්රිච් එයා පව පොකට ෆ්‍රේකන්සස්
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
4: Travel with Supreme
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න
7: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකනමු
8: මතුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩිතහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අතරින් මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වලට පිළි කැම
6: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
0: අසු නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා සිසාරා.

0: සුප සැන්දෑවක්, වෙලාව හවස පහයි දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න 40ට දිනුම් අවස්ථාව.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි ඇසල බොහෝදා පින්සාර අරුත බුදුරජාණන් වහන්සේ තාවතින්ස දිව්‍යලෝකයේදී මාතෘ දිව්‍ය රාජයාට විජම්බන හෙවත් අභිධර්මය දේශනා කිරීමද ඇසල පොහොය දිනයේදී සිදුවිය. සිදුහත් කුමරු උපත ලබා දින හතකින් මියගිය මහා මායා දේවිය පසුව තෞතිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස උපත ලැබුවාය. බුදුන් වහන්සේ ඇයට ගෞරව දැක්වීම සහ ධර්මයෙන් සංග්‍රහ කිරීම සඳහා විජම්බන හෙවත් අභිධර්මය දේශනා කළසේක. බුදුරජාණන් වහන්සේ තෞතිසා දෙව්ලොවට වැඩමකොට මව් මහ රජ ප්‍රමුඛ දෙව් පිරිසට වස්සාන කාලය තුළ අභිධර්මය දේශනා කිරීම ඇරඹුවේ ඇසලපුර පසළොස්වක පොහොය දිනයක වන අතර එය බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක් ලෙස සැලකේ. ඇසල පොහෝදා පින්සාර අරුත

ශිෂ්‍යත්වයක් අරගෙන චීනට ගිහිල්ලා චීනි රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් කරගන්නවාගේ හේනයක් තියෙනවා නම් ඔන්න ඒකට හොඳම තැනම් කවුද? ඒ තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. මොකද 2027 අවුරුද්දට චීනට යන්න ඕන වාට අවස්ථාව තියෙනවා. බයොලොජිකල් සයන්ස් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දෙන්න චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයේ සූදානමින් ඉන්නවා. මතක තියාගන්න ඔන්න ඉන්ටර්විව්ස් තියෙනවා ජූලි මාසේ 28 සහ 29 කියන මේ දවස් දෙකේදී. A-level pass නම් ඔයා දැම්ම යන්න චයිනා ලංකා එඩියුකේෂන් එකට. එහෙම නැත්නම් දැම්ම කෝල් එකක් දීලා බලන්නකො ඩොක්ටර් භාග්‍යයට. ඩොක්ටර් භාග්‍යය ඉන්නවා 0777-290290 කියන නම්බර් එකේ. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් A level pass ඔයාට තවත් ගොඩාක් උපාධි, අර්ධ ශිෂ්‍යත්ව එක්ක, පූර්ණ ශිෂ්‍යත්ව එක්කත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු 25ක විශ්වාසයක් තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ මා දන්නවද ජයවර්ධනපුර හොස්පිටල් එකේ B gate එක ගාව. ඉතින් ඔන්න ඔයාගේ චීනට ගිහිල්ලා උපාධියක් කරගන්න තියෙන සීනය සබෑ කරගන්න යන්න තියෙන විශ්වාසවන්තම තැන තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. 89.1 89.3 Supreme Radio.

0: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 18 22 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
3: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
4: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරයේ විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්න තිබු. නිල්ලග්ගම නොයන එකමඩ ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
7: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 Supreme Radio.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 0112 864 012
2: ලිතුවේනියා වෙර කියව කරන් දෙන්නම් කිව්වද
3: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහැලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගතවන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි
5: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
5: ඉවරයි අද
4: කවද දැක්ක හිනේ මගේ
6: සුදු ලෝනේ අලි වැඩි මේ මන
4: ඕවද බබවට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
7: සින්දු කෆේ විත් නිමේෂා 89.1 89.3 Supreme Radio

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල බොහෝදා පින්සාර අරුත
1: ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ත්‍රිපිටක ධර්මය සුරක්ෂිත කරන ලද්දේද ඇසළ පොහේ දිනකදී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ගත වන විට මිත්‍යා ලබ්ධික දුර්මතාධාරීන්ගෙන් අපිරිසිදු වූ බුදු දහම සකස් කර ගැනීම පිණිස ධර්ම සංගායනාවක් පැවැත්විය යුතු බවට අවබෝධ කරගත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අජාසත් රජුගේ අනුග්‍රහයෙන් සත්තපන්නී ගුහද්වාර මණ්ඩපයක ශාසන ඉතිහාසයේ පළමු ධර්ම සංගායනාව පැවැත්වුවේද ඇසළ පොහේ දිනක වීම ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි.
0: ඇසළ පොහෝදා පින්සාර අරුත

චීනය අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වල පවතින ඉතාම තරඟකාරී සහ විධිමත් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් ඔන්න 2027 අවුරුද්දට චීනයට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන්ස් කරන්න ඔන්න අවස්ථාවක් දීලා දෙනවා චයිනා ලංකා එඩියුකේෂන් ආයතනයෙන්. බයොලොජිකල් සයන්ස් ඉංජිනියරින්, ඒ වගේම ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජෙන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දිනා ගන්නවට අවස්ථාව තියෙනවා. ඔයා ඒ ලෙවල් පාස් නම් දැම්ම කතා කරන්න චයිනා ලංකා එඩියුකේෂන් එකට ඩොක්ටර් භාග්‍යා ඉන්නවා 0777-290290 කියන නම්බර් එකේ. සම්මුඛ පරීක්ෂණ තියෙනවා ජූනි මාසේ 28 සහ 29 කියන දෙදින තුල. ඊට අමතරව ඒ ලෙවල් පාස් ඔයාට තවත් බොහෝ උපාධි පාඨමාලා හදාරන්න, ඒ වගේම අර්ධ ශිෂ්‍යත්ව, ඒ වගේම පූර්ණ ශිෂ්‍යත්ව සමගින් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. වසර 25ක විශ්වාසයක් තියෙන නිසා ඔයාට බය වෙන්න දෙයක්වත් නැහැ. චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B gate වාසල. දැන්ම විස්තර කතා කරගෙන ඔන්න වාගේ හයර් එඩියුකේෂන් කරන්න චීනයට යන අවස්ථාව චයිනා ලංකා එඩියුකේෂන් හරහා උදා කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: චීනයේ නැවතත් ශිෂ්‍යත්ත සීයක් ලංකා විදරුවන්ට බයලෝජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ත ඒලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ට භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
1: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගයේ මුදලකුත් ඒ වගේම ප්‍රථම ත්‍යාගයේ කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයිකි. Power Gel තාක්ෂණය නිසා සුවඳ දිරදියා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර රථයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: නෝයා අහලා තියෙනවද රටයක් කුයන්?
5: රටයක්කු ගැන රටයක්කු ගැනත් අහලා තියෙනවා. ඉතින් ලංකාවයක්කු ගැනත් අහලා තියෙනවා. යක්ක විමානයකනේ අපි ජීවත් වෙන්නේ. ඉන්නේ
4: මේක මේ ඇත්ත රටයක්කු ගැන කතා කරන්නේ. චාමර
5: ශාන්ති කර්ම ගැන කියන්නේ රටයක්කුම ගැන.
4: රටයක්කු මෙහෙම නැත්තම් රිද්ධියාගේ කියන්නේ දරුතොල උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක්. චාමර දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රටයක්කුම එහෙම නැත්තම් රිද්ධියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවැත්වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාත කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: අත්පිහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකියි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනි. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනි. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින්, ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
4: මම බොහොම බය වුණා, මගේ පණටි පාවුණා.
5: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
3: ඉවරයි අද.
5: ආ, කවද දැක්ක හීනේ?
6: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන
5: ඕවා නබුතුම ඔබට හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
7: සිංදු කැෆේ විත් නිමේෂා. නිමේෂා
8: 89.1, 89.3 Supreme Radio.

අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රවවලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජබීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදාකර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක් ඇසල පොහෝදා පින්සාර අරුත
1: බුදුරදුන්ගේ ප්‍රථම වස් සමාදානයේ සිට වූයේද ඇසළ පොහෝ දිනකදීය. ඉන්දිය භූගෝලීය පරිසරය අනුව ඇසළ මාසය වස්සාන ඍතු ආරම්භ වන මාසයයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේද එම ක්‍රමයට අනුගත වෙමින් වර්ෂා ඍතුවේ තෙමස වස් සමාදන්ව ආගමික සහජීවනයෙන් ගිහි පැවිදි පිරිස් සමග පින් දහම් කරමින් කාලය ගත කිරීමට අනුතැන වදාළ සේක.
0: ඇසළ පොහෝදා පින්සාර අරුත

0: ප්‍රේම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
2: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැයතුන.
5: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද?
6: ඔව්.
5: ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. නිල්ලග්ගම නොයා නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යම් සංචාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් 5ව
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 Supreme Radio.

0: 89.1 Supreme Radio. ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
2: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
3: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
1: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
2: ඉවරයි අද.
1: අහ්, කවද දැක්ක හීන?
3: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
1: ඕවා දබුතම ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට.
0: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකාලමු.
4: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Make a superior.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංචන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලං විල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01212739180
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් ගුණ පිළිකෑම
7: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: 89.1, 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රියටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි. ඇසල පොහෝදා පින්සාර අරුත ලක්දිව ප්‍රථම වස් සමාදන් වීම සිදුවේද ඇසල පොහෝ දිනකදීය. අදින් වසර 2300කට පෙර ඇසල පොහෝ දිනක ලක්දිව ප්‍රථම වස්සාන සමාදානය අනුපුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ලක්දිව ප්‍රථම වස් සමාදන් වීම මිහින්තලයේදී සිදු වූ අතර අනුපුදු මිහිඳු මහරහතන් වහන්සේද ලක්දිව ප්‍රථම වරට පැවිදි වූ මහාරිට්ඨ තෙරුන් ප්‍රමුඛ 60 දෙනමක් මහරහතන් වහන්සේලා පළමු වස් සමාදානයට එළඹි බව මහාවංශයේ සඳහන් වේ. ඇසල පොහෝදා පින්සාර අරුත

0: කැතරින් ඒවිලින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා. ඉතින් මට උගලට වරු කියන්න බෑනේ.
0: Back to back සින්දු අහන්න.
4: Let's go.
1: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: නෝයා අහලා තියෙනවද රටයක් ගැන?
8: රටයක්කු ගැනත් අහලා තියෙනවා. ඉතින් ලංකාවයක්කු ගැනත් අහලා තියෙනවා. යක්ක විමානයකනේ අපි ජීවත් වෙන්නේ. තින්නේ
7: මේක මේ ඇත්ත රටයක්කු ගැන කතා කරන්නේ. චාමර
8: ශාන්ති කර්ම ගැන කියන්නේ රටයක්කුම ගැන.
7: රටයක්කු මෙහෙම නැත්තම් රිද්ධියාගේ කියන්නේ දරුතොල උපතක් මුල් කරගෙන කරන ශාන්ති කර්මයක්. චාමර දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබා දෙන්න රටයක්කුම එහෙම නැත්තම් රිද්ධියාගේ කියන ශාන්ති කර්මය පහත රට ප්‍රදේශයේ පැවැත්වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ওই බින්තර එහෙම නැත්තම් මාතර කියන ප්‍රදේශවල තාමත් ඔය වගේ ශාන්ති කර්ම පැවැත්වෙනවා.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show Supreme Radio.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයෙන් කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
2: මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
1: ඉවරයි අද
3: අහ කවද දැක්ක හීනේ
2: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන
3: ඕවා නබුතම ඔබට හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
4: ඩෙංගු මදුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැදෙන බඳුන් තුලයි ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
2: සුප්‍රීම්
0: රේඩියෝ මේක සුපිරියක්

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
6: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි ඇසල පොහෝදා පින්සාර අරුත සිද්ධාර්ථ කුමරු තම මව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීම සිදුවේද අදවන් පින්බර ඇසල පොහෝ දිනකදීය. තුසිත දෙව්ලොව වැඩවිසූ බෝසතුන් මහා සිහිනුවනින් යුක්තව කල්යල් බලා සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් සිල්වත් මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පුන් පොහෝ දිනයකවීම සුවිශේෂී සිදුවීමකි. එදින මහාමායා දේවිය උපෝසත සිල් සමාදන්ව සයනය කරන විට සුදු ඇත්පැටවෙකු සුදු පියුමක්ගෙන මව්කුසට ඇතුළුවන සීනයක් තුටුවාය. මෙම ආශ්චර්යමත් සිදුවීමත් සමඟ දස දහසක් සක්වල එකවර කම්පාවෙමින් මහත් ආශ්චර්යක් පහළ විය. ඇසල පොහෝදා පින්සාර අරුත

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගාපව නුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
2: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහිලා බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකීමක්. සෑහෙන දුක් විඳින ජීවිතයක් තියෙන. දැන් මේ වගේ එකක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්.
3: Travel with Supreme.
4: සතිය දවස් පහේම
5: The Welcome Show අහන්න.
6: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේන හෙලන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරලා
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
1: Back to back, Sindhu Ahana.
4: Let's go.
0: Every weekday at 4 p.m. Dim Porto with Ashi Ali. Dengu Marantikai. Denuvat vi valakalamo.
1: Unavelandi devanadineedi sampurna rutira parikshavak situkara. වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ලංකාවේ කලාත්මකම සහ ලස්සනම වටදාගේ විදිහට අපේ වචනෙන් කිව්වොත් අපි හඳුන්වන්නේ මැදිරිගිරිය වටදාගේ නේද? ලංකාවේ මෙතෙක් සොයාගෙන තියෙන බෝධිගර අතරින් අලංකාරම කලාත්මකම බෝධිගරය නිල්ලග්ගම බෝධිගරය විදිහට තමයි සෙනරත් පර්ණවිතාණයන් සඳහන් කරන්නේ. නිල්ලග්ගම නොය නිකමට ඡායාරූප අරගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. තනිකරම ගල් නිර්මාණයක් තියෙන ගල් පතුරු තමයි සවි කරලා තියෙන්නේ. විවිධ කැටයම් තියෙනවා.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

89.1 89.3 Supreme Radio. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ත.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.